මිල්කුවගෙම් වනී අල්له අදි අළමෙන් එඹුරි දාහුරී එකලාග හදරත එවවෙස් බාරෙක් අධිකුල දානකමෙක් අල්لهහා නුලයෙන් නුවේ එකලාගෙයි මතිවෙරිවෙ වොඩිකෙම්වා හයිබවන් තරස් කලාංග අදි අළමෙන්න්නං අල්له හුෆුදේ අදි එකලාංගෙයි වකීලු කුරවේ එම් මෙහෙයෝ රස් කලාංග හද්දවා බොඩු කුරෙවෙ රස් කලාකො ඊමාංකමුගෙ ෆුරිහම සිහතෙක් අදි රිවති අخලාකායකු ෆුරිහම ඊමාංකමෙක් අදි එකමෙක්ගෙ ෆහතුගා දින්නෙවුමා ෆුරිහම කාමියාබියෙක් අදි ඉබරස් කලාංග හදරතුන් රහමතකා දුලහයෝකමෙක් අදි ඉබරස් කලාංග හදරතුන් ෆාෆ ෆුස්සෙවුමකා රුස්සවා වොඩිගතුමෙක් මි අලායත් දෙවුන් එදි ඉබරස් කලාංග හදරතුගා හමකෂවරුන් මි අලා දන්නවමු හද්දවා බොඩු කුරෙවෙ රස් කලාකො මි අලායට්ටකා මි අලාගෙ දීම් ෆුරිහමකුත් දෙව්වා ෆාන්දේ අදි මි අලාගෙ මච්ච ඉබරස් කලාංගෙ නියමයි ෆුරිහමකුත් දෙව්වා ෆාන්දේ අදි මි අලායකී ගිනගිනෑන් ශුකුරුකුරා අලකු කමුගා දව්වා ෆාන්දේ හද්දවා බොඩු කුරෙවෙ රස් කලාකො ඉබරස් කලාංගෙ මි අලා දුනියේගා ලෙහෙට්ටෙවිහා දුවහකු උරෙදුන් තකුන් දුරුහෙලිවුමුගෙ රහමෙක් මි අලායල් ලව්වා ෆාන්දේ අදි මි අලායා නොබෙහේ කන්තත්තකා නොබෙහි හුරුමුගෙ රහමෙක් මි අලායල් ලව්වා ෆාන්දේ අදි ඉබරස් කලාංගෙ මි අලාය රුහිවොඩිකෙම්වා කන්තත්තක හයෝගොතුකා බෙලුමුගෙ තවෆීකු මි අලායත් දෙව්වා ෆාන්දේ හද්දවා බොඩු කුරෙවෙ රස් කලාකො අළමින්ගෙ මුසීබතකී අළමින්ගෙ දීනුගෙ කන්තත්තකුගා ජෙහේ මුසීබතෙක්කමුගා නුලව්වා ෆාන්දේ අදි අළමින්න එම්මෙ බොඩුවාකමකී තුනියේගෙ කන්තත්තක්කමුගා නුලව්වා ෆාන්දේ අදි අළමින්ගෙ දෙනෙගතුමුගෙ මින්වරකීවස් දුනියේගෙ කන්තත්තක්කමුගා නුලව්වා ෆාන්දේ අදි අළමින්න රහ්මු නුකුරා බයකු අළමින්ගෙ මච්ච බාරුවෙරි නුකුරව්වා ෆාන්දේ හැද්දවා බොඩු කුරෙවෙ රස් කලාකො අළමින්න කුරෙවිෆාවා ෆාෆතකුගෙ තෙරෙන් එවවෙස් ෆාෆයෙන් නුෆුස්සවා දූකොන් නුලව්වා ෆාන්දේ අදි අළමින් කම්බොඩුවෙ හිතාමකුරා එවවෙස්කමෙ ෆිලුව්වා නුදෙව්වා දූකොන් නුලව්වා ෆාන්දේ ආලම් තකුගෙ වෙරි රස් කලාකො අළමින්ගෙ දුනියා ආහරතුගෙ බේනුන් තකුගෙ තෙරෙන් එවවෙස් බේනුමෙ එකමුගා ඉබරස් කලාංගෙ රුහිවොඩිගතුන් හිමිනිිෆාවා අදි අළමින්නං හියෝගොත්තං හිමිනිිෆාවා කමව්වා නම එකමින් අළමින්න ෆුද්දවා ෆසේහකුන් නුදෙව්වා දූකොන් නුලව්වා ෆාන්දේ හද්දවා බොඩු කුරෙවෙ රස් කලාකො කොම්මෙ හාස්කමකුන් සලාමෙක්කමා අදි කොම්මෙ දතිකමකුන් නුකුමෙවේන මගකා අදි කොම්මෙ මුසීබතකුන් මිංජුවානේ ගොතේ මි අලායශා එම්මෙ හා මුස්ලිම් තකුන්නල් ලව්වා ෆාන්දේ හද්දවා බොඩු කුරෙවෙ රස් කලාකො සිර්රා ෆාලුගා ඉබරස් කලාංගිය බිරුවෙතිවුමා රුළි අන්න වගුතුකයා හිංහම ජෙහේ වගුතු හක්කු ගොතුකා කන්තක්කුරුමුගෙ හිකමතා විස්නුමා ෆකීරු හාලුකයා ෆුදුන් තෙරිකමුගෙ හාලුගා හරදු කුඩකුරුමුගෙ විස්නුම් මි අලාය මින්වරු කොද්දෙවුන් එදි හම කරවරුන් මි අලා ඉබරස් කලාංග හදරතුගා දන්නවමු හද්දවා බොඩු කොරෙවෙ රස් කලාකො මි අලාගෙ උම්මීදු කඩුව්වා නුලව්වා ෆාන්දේ අදි මි අලා එදේ කන්තත්ත මි අලාය වාසිල් කොද්දෙව්වා ෆාන්දේ අදි දුෂ්මනුන්ගෙ නුරක්කලුන් මි අලා සලාමෙක් කොද්දෙව්වා ෆාන්දේ අදි මි අලායට්ටකා මි අලාගෙ කන්තත්තන් ඉස්ලාහ කොද්දෙව්වා ෆාන්දේ හද්දවා බොඩු කුරෙවෙ රස් කලාකො ඉබරස් කලාංගෙ මින්වරු කුරෙව්වුම ෆහු එකමකර රුහුමුගෙ වාගිවෙරි කන් දෙව්වුන් එදි හමකරවරුන් මි අලා ඉබරස් කලාංගෙ හදරතුගා දන්නවමු අදි මි අලා අනියාවෙරිවුමුන්නා මි අලායන් අනියායි ලිවුමුන්නා ඉබරස් කලාංගෙ නුෆුස්සවා ෆාෆයි කුරුමුන් රක්කාතෙරි කොද්ද

නුවත වෙරිකම්ග තෙරෙන් බයි එවරෙන්න ලිබිගම් වනී හෙයේ ෆහ එහෙම් වෙජ්ජිජයා එවරෙන් මීස්සකුන්න කිතම්ම කුඩ මින්වර වෙස් නුදේනැතේ.

නම් එවස් කහලා සලාමකුන් සලාම් කොෆිනම එවර රිවෙති සලාමකුන් තියබෑමිහන් සලාම් කුරාශෙ නුවත එසලාම් රද්දු කුරාශෙ හම කශවරුම් කොම්මෙ කමෙක්ගේ හිසා බල්ලවා කලවකම්ගා අල්له වඩිගෙන්වේ.

ඉලාහකුන් වාරස්කලාන්ගේ ගයාම දුවහුන් එකලාන්ගේ තිය බෑමිහුන් එක්කුර වානකං කශවර එකමා මෙදකු ශක්කෙන් නෙතේ බස් බුණුමුගා.

එවරෙන් කාෆිරුවි ෆදයි තියබෑ මීහුම් වෙස් කාෆිරුවාන නමයේ හිතා එකමං එවරෙන් එදනුවේ ඒරුන් තියබෑ මීහුම් එවරෙන්න්නා හමහම වෙදානෙති ෆහෙ එවරෙන්ගේ තෙරෙන් එහිතෙරින් තියබෑ මීහුන් ලිබිනුග නාශ එයි එවරෙන් අල්ලෝහගේ මෞගා හිජුර කොෆුම දාන්දෙන ෆහෙ එවරෙන් ෆරගස් දීෆි නම තියබෑ මීහුන්නං එවරෙන් ෆෙනුණු කොම්මෙ තනකුන් එවරෙන් අතුලාශ අදි එවරෙන් අතුළු කුරාශ් අදි එවරෙන්ගේ තෙරෙන් එහිතෙරියකුවෙස් අදි නස්රු වෙරියකුවෙස් තියබෑ මීහුන් බේනුන්නු කුරාශේ.

මිනිහෙකු නෝලිතේ දෙන් එක දෙක ගිහන් ඒ වඩාගති රංගලු කමෙක් ගෑ ඒ දක්කවනි රංගලු හැම වාහක පුලකේ අවරේ නකීතේ බෑ මිහුණන් හිංහෙ නසෙහෙතරේ උකමයි තේ බෑ මිහුණන් එහිවා එහි බෙවේ වාගිවිරිය උකන් තේ බෑ මිහුණන් රංගලන් ඉගේ නේ තේ බෑ මිහුණන් එම්මේ මොළගොත කී එක දෙක ගිහන් නයි දෙකොල් නහදා එදි වඩාගේ ගොත්ක දූකන් එක්වරියෝ මේ ඒ බෑ මිහුණන් ලෙෆුවේ කදි ගිහන් කවක තිය වාහක නදකවරේ මියහරක කදි ගිහන් මක්කයන් අර වඩාගෙන ගින්නේ හැම නොවානේ මියන්න අහරු වඩාගත්ක පරිහමයේ ඒරුන් එම්මෙන් නබෙස් අහර්මෙන් ඉකජිගිපාන මක්කායන් අරා වඩාගත නොදී හිපාටෑපිකන් ඉහිදානේ ඔරුවස් වඤ්ඤේ මීහුණන් ආහිරුගා ඉංගිපා ඔන්නානි කංහිගි ගොසුගේ හගීගතේ බයකු රාවා ගිත්තගේ නෝනේ දෙන් මීනා මි දෙමෙදුගා හිඟුන් හුට්ටාපා හිඟාජ්ජේ දෙන් ඉතුරු සෝදෝ ඉක්පාන් ෆරෑපුළු මක්කාගේ මීහුගේ කෑරිය සෆීරක් ෆොනුබුම කස්තුකුරබ්බායි ෆොනුබානේ බේකකි ඔස්මාන් ගිපාන් කම්ගා දැබ්බා ඉකජිගිපාන් ගරිහුගා දානේ දිහ මීහුන් අයියන් කුරබ්බා ෆොනුබෑපියේ මේ ෆනුබීරු අමුරු කුරෙබ්බී මක්කා වඩාගෙන් මක්කාගා නිකම තිබාති ඉස්ලාම් නයි බද්දල් කුරබ්බා එමිහුණක් තනස්කමයි හිෆයිකන් ලිබුන්ගේ දොස් ගෑවිජි කමුගේ උපාවරි කමුගේ ඛබර් දෙව්වා හෙද්දේ මතරායි රසූල්ලාහි ගෆාන් වඩාගෙන් නැවි ගෙෆල සියාරේ කුරෙබ්බු නෝන් එහෙන් එබ්බිස් බේනු ෆ්ලොග්ගා නෝන්කන් මක්කාගේ වෙඩින්නම් එංගේ මතරේ දෙම්ෆේ උස්මාන් ගෆාන් ඒ දිහ බේකල් නැගෙන් වඩාගෙන් මක්කායන් අරා වඩාගති ගෆාන්ගේ තිමාගේ ඉබ්බාන් බුන සයිදිල් අමවි මීනාගේ සලාමෙ දරුගේ උස්මාන් ගෆාන් මක්කාය වඩාගෙන් මිවාකුළු දෙකීමා කුරේ සංහයක මීහුන් දෙන්නේ ඉබාකි මොහමද් ගෆාන් තිය වඩාගෙන් ගොත ලස්කර් ගොයාගෙන් වඩාගෙන් කම එක් ගොතකුම් මෙස් මිරසන් අරා වඩාගෙන් නුවානේ එහෙම් වීමා මියහරු වාණි එම්රි වඩාගෙන් නුවාටේ ඒ වඩාගෙන් ෆා එහෙම් මෙස් ආදාගේ මීහුන් උම්රාව මං අන්න ෆදියකුන් එහෙන් අහරකුන් වඩාගෙන් කජ්ජුවේ උම්රාව වඩාගත්ක සමයේ දෙන් මීහුන් උස්මාන් ගෆානයි ගෆාන් ගරිහුගා වඩාගෙන් දිය බේකලුනායි මක්කාගා තින්දු ස්වාදෙන් හයර් කොප්ුවේ අදි මක්කාගේ මීහුන් උස්මාන් ගෆාන් ගරිහුගා දන්නා ඇපියේ ගරිහුගාන් තවාෆ් කරවා හෙද්දි වික පරිහමයේ ඒක ඉක්මන් විදාල් වියේ අහුරමෙන් තවාෆ් නොක මිටි වී තිය බෑ මීහුන්ගේ හැම නහමයක බලාගින්න නෝනේ රසූල්ලා ඉක්මන් තවාෆ් නුකුරපේ ගෙෆ්ලෙක කාරීගා අහුරමෙන් කිතම ඉරකු තිබ්බස් තවාෆ් නුකුරා උසීමෝ උස්මාන් ගෆාන් මක්කා බඩාගත් මු උස්මාන් ගෆාන ගෙෆ්ලු ගරිහ බඩාගින් නෙවි ජිතායේ මිහර් තවාෆ් කරපානේ කියා මුනාෆිකුන්ගේ මීහුන් බාහක දෙක්කේ මිවාක සුවාපා රසූල්ලා ඉක්මන් හදිස් කුරෙබියේ තිබන් කජ ඉක්මන් හීපුලවනි ඒක ඉක්මන් තවාෆ් නුකුරපානේ හෙන්නේ උස්මාන් ගෆාන් මක්කා බඩාගින් ෆා ලස්සෝ වඩාගත් මුන් එකමා මේ ඉස්ලාමුගේ චරේක වර ශක්කුත ගින විජේ මක්කාගේ මීහුන් එක දෙක පානයි එක දෙක පානුගේ අරිහු ගතිය මීහුන් කතල් කුලයි එකම ගාවස් වාග දෙකෙන් පෙරාපිය දෙන් සදාමයි සුල ඇලි රසූල් ඉෆාන් හදිස් කුරේ එමිහුන් උස්මාන් ගෆාන කමෙ කොෆීයා එමිහුනයි හඟුරාම නුකුරබා අම්රේ නුලබාන බයතු රිද්වාන් දෙන් මක්කාගේ මීහුනයි හඟුරාම කුරේ බුම්ගේ මච්ච බයතු හිස්ම අසාව බේකලුන් එවිලේ බුම්ම අමර ගෆාන නුකුමෝඩාගින් ගෝආද බැපිය රසූල් ඉෆාන් වඩාගින් මි බෑතු හිප්පේම හුන් නෙවි මිතාගාව සමරු ගැහිකි කාරීගේ මිගහ ශජරතු රිදවානය නංකී මස්සූර වගින් මීහුන් එතාගා නමාත කුළම ගස්තුකොක්ගෙන් අයස් නදුරුගෙන් හදා පෙරුමුන් අමරුගුෆානුගේ කජීපාකමුගා ඉගස් කඩා දෙබ්බා එතන් ෆොරුවා දෙබැවිය මෙම බේකලු මිදුවෝ බෑතු හිප්පෙවී මක්කා පතා වෙද්‍යවම දාදෙන් නොමත ශහීද වෙද්‍යවම දාදෙන් හඟුරාම් කුළොන්ග මච්චරේ මි බෑතු හිප්පෙයි බේකලුනම් මෑරස් කදෑන් රුසවා වඩිගින් වාකන් එංගේම මිලියා අය බවද බැහිය لقد رضي الله عن المؤمنين اذ يبايعونك تحت الشجره الى اخره اصحاب يكدم مبعاثي بير مكه مشيكون ميهم اسلام لسكر اولغت بلم فنساس ميهم مكه مكرز بن حفص ويكفا مثل فرما فابي دين اسلام لسكر حرس كي بيري كان هنوي محمد بن مسلم فنساس ميهم حير كربا فا ميهم بيري كان هري ميها فسا فنوا دبافي මිඛබර මක්කා ලිබුන් එමිහුගේ ජමාතිගේ බෑක් වෑස් ඉස්ලාමුගේ හරස තිබෙයි බේකල් නැයි කුරකන් හමලදී එමිහුගේ තෙරෙන් අනික්කා බාර මිහුන් හයර් විජේ ඉස්ලාමුගේ තෙරෙන් එබ්බේකදක ශහීද් විජේ ඉස්ලාමුගේ ලස්කරුගේ තෙරේගා තක්වීර් තහ්ලීල් තල්බියාගේ අඩු ගදවමුන් ආදේ සුල්හුල් හුදයිබියා මිනංගේ ගොත කන්තන් හිඟුමුන් ග්‍රෑෂන් හැගේ කාෆරුන් බිරුගින්ජේ එමිහුගේ ෆරාතුන් සුහැල් බුන් අම්රේ කියුණු මිහක් ඉතු රසූල් ඉෆාන් ගරි හෙෆනු ඇපුවේ මීනායා එක්වා මක්කාගේ බොඩුන්කුරි ජමාතගේ මීහුන් බෙසෑ මි සුහැල් බුන් අම්රකී අරබීන්ගේ තිරෙන් දූ ෆසේ ඛතීබකේ මීනාගේ වාහක බදුරු හංගුරාමයගේ වාහකයගාවිස් ඉස් විංගාජ්ජේ දෙ මීනා ඇස් ඉතු රසූල්ලා ඉෆාන් නයි බද්දකොත් දන්න ඇෆියේ ඒ මොහම්මද් ගෙෆානේ කරි ඉෆානකී එබ්බෙස් ෆසාදේක දුවාකුස් ලෝභ කුරබා බේක රකීමෙන් නූනේ මිහින් ගිහින් කන්තකී අගුණමගේ තිරෙන් බෙස් තිබි බුද්ධි වෙරින් නයි හරු මීහුන්ගේ බුද්ධිගේ මච්චන් හිඟා කංකමෙන් නූනේ අද කීතෝ අගුණමෙන් කුරේ
මොයන් රාපාතිවේ රුලීගේ මච්ච හිඟා කංකමේ මිහම් බීම් දෙබෑමිහම එක දුකොල්ලා කොම්මස් ඉන්සාපිගේ මච්ච රුජුව වම කලිග ෆාර්මින් හයර් කුරබ්බාපාති අල්ගුමෙන්ගේ මිහම් දුකොල බීයා කියතෝය හදිස් කුවේ බීයේ බෑමිහම් හයර් කුර මිහම් ෆොනෝ ඇස්ම දාන් දෙන්නේ දෙන් එමිහුගස් ඔස්මාන් ගුෆානායි කලිග ෆාර්ම් ගරිහුගා වඩාගේ දිය බේක ජොන් ෆොනෝ ඇපුවේ දෙන් දෙවන ෆහර සුහෛල් අතුජේ මිෆාරස් බඩුන් ජමාතිගේ මිහම් අය මිෆාර ඇස් ඉතු රසූල්ලායි ෆානායි බෑමිහුනායි මෙදුගා වර ගින වාහකත දෙකෙවි දෙපරාතුන් වල ජවාබ වෙයිෆා ගුරේසුන් හැගේ මිහුන් ඉතුරුකේ දෙගෆානුන් එමිහුනායි සුල්හය ඔඩෑ ගතුමන් එමිහුන් එදේ ශර්තුත ඉතුරුකේ දෙගෆානුගේ කම්පේ පුලන් හොරාලා ඇපුවෙල් මී බෙවුණු ජවාබතෝගේ තිරේගා ඉතුරුකේ දෙගෆාන් හදිස් කුරේ වියේතිය බෑමිහුන් තිමන් කදේ ගෆානායි ගෙෆ්ලායි දිමෙදුගා හුරස් අලා තිමන් කදේ ගෆාන් මක්කායන් අරා ඔඩෑ ගත නුදිනුගේ සවබකී කොවෑ හියෙව් මිහින් එසීමා එමිහුන් දෙන්නේ ඉබාකී කදේ ගෆාන් තිය ඔඩෑගේ ගොතුගා ඔඩෑගින් තිමම්මෙන්ගේ මනාකුලෝමේ නැති මක්කයන් අරවඩෑගෙන් උළුබෑපිනව අරබීන්ගේ මීම වාහක දක්කානී කජෙගෆාන් තිමම් මෙන්න පුරේ ගතේ වඩෑගෙන් කජෙගෆානුගේ අමෘත තිමම්මෙන්ගේ වච්චන් හිඟණී කවරේ මිය කියම එකගොතකුම විගෙන් වානේ ගොතේ නෝනේ මුරේ සොන්හැගේ මීම කජෙගෆාන් සුල්හය වඩෑ ගතුන් එදි හුරහොලි ෂර්තුත එකේ ඉස්ලාමුන් නායි කුරේ සොන්හැගේ මීම නායි දෙමෙදුගා හඟුරාමේ දෙකොළොවිරිකම නැති හතර වහර වාන්දෙන් ඔතුන් දේ මුරේ සොන්හැගේ මීහුන් කුරේ මීහක ඉතුරු කෙලේ ගෆානුගේ අරිහන් හැම ඉස්ලාම් වෙගෙන් දිය නමොස් එමීහක් අම්රා එමීහුන්ගේ කෑරිය ෆොනු බුමායි එකලේ ගෆානුගේ අරිහන් මීහක් කුරේ සොන්හැගේ මීහුන් ගාතන් අයස් එමීහක් අම්රා ෆොනු බුන් නෙතු තිනේ මියහරු ඉතුරු කෙලේ ගෆානු අසහාබ එකදින් නෑගේ මක්කායන් අරා වඩා නුගෙන් එඹරි වඩා ගතුමායි මියන්න අහරුන් එකලේ ගෆානු අසහාබ එකදින් නෑගේ වඩා ගතුමුන් කුරේ සොන්හැගේ මීහුන් රටුන් ෆෑබාෆා එබේ එකදින් තින්දෝ තිබ්බා මක්කා දිනුවායි එති බාති බෙම්ගා දතුරු මතීගා ගින්ගුලුන් ආදවිගෙන් බා හතියාරු මෙනුවී නුගෙන් ගුළුබුන් එ හතියාර කී කණ්ඩියයි දුන් දැඩියයි දුඥය හතරේ ගුරේ සොන්හැග අලබීනුන් එහෙන් අලබීන්කුර එක ජෙගෆානයි එබ්බෑව එක ජෙගෆානුගේ වෙරිකම්ගේ අහුදුගා තිබෙන් හිතමියරි බයකු එක ජෙගෆානුගේ අහුදුගා තිබමයි ගුරේ සොන්හැග මීහුන්ගේ වෙරිකම්ගේ අහුදුගා තිබෙන් හිතන් එරි බයකු එමීහුන්ගේ අහුදුගා තිබුන් මියයි දෙම්වැය වරක්ගෙන ජවාබත දෙපරාතුන් වෙවම ෆහුගා ඉතුරු රසූල්ලා ඉක්ෆානු ෂරත්ත ගබූල් කුර බෑ අස්සාව ඒකජන් දන්නේ එබේකජන් මිකම වරන් හිතාමයයි හිප්පුලා නෝන් ඇස්වාවේ එබේකජන් එබේකජක අනි බේකජක විදාලව උළුබසේ ස්වහාන දෝහියේ ඉස්ලාම් දීන් එතිගෙන් අහුරමෙන්ගේ කාරියෙන් ඇ මීහකුවේ සම අඹරා එක අපරුන් ඉතිරය රද්දු කරම්බි හිතායේ මියඩු ඉතුර රසුල්ලා ඉෆානන් ඉවඩාගරගෙන් හදිස් කුරබියේ අහුරමෙන්ගේ කාරියෙන් එ මීහුන්ගේ කාරියෙන් මීහකු දිය නම එ මීහකී ස්වාමීන්ගේ රහමතුන් දුරුකර බෑ කියලා කිව්වේ අහුරමෙන්ගේ කාරියන් ඇමිහක් අහුරමෙන් දද්දු කුලයක ස්මයික් කියලාගේ එමිහක් ගෙල්ලින් නුකුර පානිත කොමස් මගින් ස්වාමීගේ එමිහක දක්වා පාවුට අලි මිකන්තක වරේ අසහාබ එකෙනන කන්ත බොඩුවී උම්රා උමන් එහ්රාම් බඳිගේ මිසාවන් ආස්වා තවාප නොවේ එම්රි වඩාගෙනවා මී කමේ මිකම්ගේ අසර එකුම් බොඩුවී කමී සලාමයි සලවැල්ලි රසූල්ලා ඉක්මාන් ගිෆුල් ගා තවාප කුරපි යති හුවෆෙන් ෆුලුන් දික් වඩාගේ ඛබර ඔති මී බේකදුන් එමෙදුගා හිඟා ෆිත්‍රි ෆේ මිකම් බොඩුවානේ තායේ ඉතුරු කෙජෙගෆානායි අදි එහෙම්බෙස් නබී බේකදුන්ගේ හෝෆෙන් ෆ්ලකී වහියේ මිකන්ත බොඩුවී වරී ඔමර් ගුෆාන් වඩාගෙන් අබූබකුර ගුෆාන බිදාලු වියේ ඒ සුද්ධීකාය රසූල්ලාහි ගුෆාන් දික් වඩාගෙන් හෝෆෙන් ෆ්ලුගි තවීලකී කොබෑතෝය අබූබකුර ගුෆාන බිදාලු වියේ රසූල්ලාහි ගුෆාන ඒ හෝෆෙන් ෆ්ලුගි වාක්ෆුල් දෙක්කෙම්ගා ඉෆ්ෆහරුස් මියහරුවේ හදීස් කුරෙබි අඩුෆුල් එසීම්තෝය අල්ගුන් නොහමේ ඔමර් ගුෆාන නේ වාෆ්ලෙ ලබාෆා බිදාලු වියේ කදි ගුෆාන මාරිස් කියන රසූල් ලබානතේ කලියගේ ෆානින් ෆිකෝහ බොඩුගෙන් බාබේ කල්කීමය ජෙන් දෙෆරාතුගේ එයින් තිවිගෙන් මේ සුල්හනාමා ලියාම් විජ්ජේ ලියුබන් ඉහින් දොඩාගති සයිදනා අලි ෆාන කියාදිපන් ඉන්නවි ඉතු රසූල්ලා ෆාන ඉතුරු කලි ෆාන හදීස් කුරෙබිය ලියාතේ ඉස්මිල්ලාහි රහ්මානි රහීම් මෙහෙන්ම හදීස් කුරෙබමු සුහෛල් ඉඳපද නොඇවියේ නෝන් නෝන් තියෙන්න කුන්නේ නෝනේ බිස්මික අල්ලාහුම මෙහෙන් දියුබාරු තිය විදාලවා බිස්මිල්ලාහි රහ්මානි රහීම කි ගුරේ සොන්හාගේ මිහුන් දන්නේ කිය නෝනේ ඉතුරු කේ ගෆාන ආ එබුනාගත ලියුබාර හදිස් කුර බැවි දැන් හදිස් කුර බැවි ලියාත හාදා මා සෝලහ අලෛහි මුහම්මදු රසූලුල්ලාහ් මෙන් අලි ගෆාන ජීවිතන සුහෛල් දන්නා වියේ නෝන් නෝන් තියගත තියාග ලියෆා ඔයගෙන නොවනේ එහෙනි කලි ගෆානි රසූලුල්ලාහ් කන් අර්මෙන් දන්න නම කලි ගෆානායි දෙකොළවේ සුල්හාවේ අහුද නාමාදී උලේ ජුනිස් තෝය එහෙන කුන් නොනේ අල්ගුනෙන් දන්නනි තියි මුහම්මදු බුන අබ්දුල්ලාහි කමෙ එහෙන් දියුබාර හදිස් කුරෙබියේ ආ රසූලුල්ලාහි ෆහලාෆා ඉබ්නු අබ්දුල්ලාහි ඉලියාත මිබස්ෆුල් තින් ෆහර විදාලු වෙස් අලි ඉෆාන හම එක්කම නොකුරබා හනු ඉන්න ඇසිය දෙන් ඉතුරු එක ඉෆාන ඒ ෆෑන් අත්ල බෑගින් එතම් ෆුස්සුවාෆා දිබ්බාෆා හදිස් කුරෙබියේ
අදතිම කජිගවානු එමිහම් බුණනාහා ගොතම ගබූල් කරපනි ගදකන් දි බොඩෑගින් ඉන්නවේ. කජිගවාන් තියපද එච්චේ ොහෙපා දෙකොල්වෙරින් බුණනාගොතක ලියවමන් ගේේතුවහන් ඉන්නවානී බජිවස් ගන්න. මි පස්වරග මොජ්ජයන් අහස් අලිගිවාානු ලිපාකම්ග දිමාවී හම හදීස් කරවී පදයන්න. දෙං අලිගිවාන් නොහමදුපුණ අබ්දිල්ලාහිය ලියවබැතිය. මේ සුරහනාමාගේ දෙනුස්කායින් අනෙන් නුස්කාල් යුවී මහමදපුුණ මසනවතු ගානේ. සුරහනාමා ලිය මිකන්තන් නිමිගෙන් බෑමියුන් අධි නුදනී සුහැල්ග දරි ජුන්ද හිදිහිලාගනු දමමුන් ඉස්ලාමුන් එලස්කරු ඉතිරියන් ඇස්වදිජයව. මීනායකි ඉස්ලාම්ගෙන් හිජයත් දාංගල ඇතිව මක්කාගේ මීහුන් හිරිහිලා ජා හිියරකොගෙන් බලහට්ටා මිහිකව. මිදුවෝ තම්රොල් ජිබිගින් හිරිලා කඩාදාපා ලක්කා තිරිකන් හෝදුවන් ඉස්ලාමුන් ගෙතරයන් ඇස්වනීව. නිහාජුගා මක්කාගා තිබී හිතම්ම මිහිකව මීන අවුන් හදිස් කුරබියේ මෑරස් කලයාන් කිවයක් ඉක්කුරාටව මි බෑ මිහුණා එක්වා දාහෙවේ. එකදාගේ කලියගේසයි අද එහෙම ස්ති හාල්ගති මිහුණ තනොස්කන් දෙබානසේ අහුරුම මි බෑ මිහුණයි සුල්හවේ අහුදුනාමා ලිය එමිහුම් බුණිග ද ගබූල්කෝ නිමිජයේ අහුරුමෙන් එමිහුණ ගදර නුකරා හුසීමවේ. මි මහදාගවා මගුන් කුසාත්වන්හය මිහුම් ඉතුර රසුල්දෝ ඉගිපානුගේ අහුදු දර බරිජ්ජවේ බකුරුවන්හය මිහුම් බනී කුරයිස්වන්හයගේ මිහුන්ගේ අහුදු දරරේ. මිකංගන් නිමි අවදිවමුන් අසා බේකලුම් මිතිබෙයි තනගා තිබ්බවා හදුයු කතිලබා ඉහරාම් කඩුබන් අමුර කුරබෑවිය. දෙංහම එබ්බේකලෙක්වෙස් මිකමි කුරබා කර නෝලු බතව. ඉසු රසූද ඉෆාන් සිත්තුනා උම්ම සැලමතගේ ෆේල්ගිය බෙද වඩාගින් හදිස් කුරවිය ඉස්ලාමන් හජාක් වෙදාන් කෑර වනියවේ. එමි හුනන් අහරින් අමර කුලයිීම එමිහුන් එකම කුලා කර නොලතව. එකමනා දෙනිවේ ඒ මෑරස් කලාන් රසූලයය එමිහුනත් එකමා මිදුගා උුදුර එබහුට්ටව. කජිෆාන් කජිෆාන්ගේ හරිකොල්ග මච්චත්තිය උෆල්ලෙයි කන්තකි. කොම්මෙ මිහිකන් උෆලේන කන්ත තෝය මිදන්නේ කමකී කජිගිෆානයි ඉස්ලාමන් ගදයකින් තිබ්බවාම තියවේ වඩායග සුරහයාගා එමිහුන් දෙන්නේ හා ගොතෙන් හද්දවා දෙර උෆුල්ලයෝම. එකමුගේ මොල්කමයි හෙක්මති මෑරස් කලාන්ගේයයි එකලාන්ගේ රසූලයා දෙන ඔඩිගෙන් බියකස්. එහෙම මිහුන් ඇතිබී එකමුන් ෆතහයෙන් නොජිබේකමන් හීවේ නොහනු හිතාම ජිබිගෙන්නවේ. එකමක් ඒමයි කලාන්ගේ රසූලයායේ කජිගිෆානු එමිහුන්ගේ තෙරයන් නොකම වඩාගින් එමිහුන කජිගිෆානු තිය අමුර කුරේවි කන්තක් කුරබා දක්කවනිකෝ. එමිහුන් එකන්තක්කෝ කලිගිෆානයි තබා වානතේ. දෙං ඉතුර කලිගිෆා නුකුම වඩාගින් හදියු කතිලබා ස්තෙල්ෆුල් තුරුකුරබා මීහා ගෙන්නවා එකම ෆට්ටවා ඉරක් එම්මෙන් ෆුමෆුම්මෑගෙන් තෙදුවේ එකන්ත කුරාම් පරැපුුවේ. යකූලුල් මුතරජිම් සදාමාසුලු ඇල්ලිබි ඉතුර කලිගිෆානී උම්මතුගේ එම්මෙන්ගේ එම්ම බොඩ් බපා කලුම් කම්ගා ලැබවාපා. එකලිගිෆාන රවූෆු රහීමුන්නේ නන්දෙබා ආලම්තක රහමතිකම්ගා ෆොනු බාපා එකලිගිෆානුගේ අඹි අඹි කමදිනී උම්මතුගේ මෑකමදුම් කම්ගා ලැබවාපා වනී. එබේ කමදුම් බෙසම එපද දර්ජියන් හග්ගවෙල් කුරබාපාකන් මිතනුම් ස්ත්‍රීතිකුන් පිනේවේ. මේ උම්මු සල්මතුගේ ෆානී ඉතුරු එකලිගිෆානුගේ එන් අඹි කමදිකේ මිහින්ගි කන්තකා දිමාය වඩාගති මිකවනායයම. මිකවනා මිකමුගේ තෙරේගා උම්මතුගේ මැච්චෙන් හෝද්දෙවි රක්කාතිරිකමා මස්ලහතුගේ මොළුකමා නසිහත්තිරිකමා උම්මතුගේ මැච්චෙන් හුරි ඕගාවරිකමා කුළු නුවරිකමා මෙදුගා හුරි තාරීෆ් අදා කුරාණී කොන් දුලකුන් කොන් ගජමකුන් හෙයේ. මාතුර කීර්ති කුරවානුගා හුරි තාරීප් තකුන් එබ එකඹදුන්න ෆුදේ ෆැ මි උම්මතුගේ අංහෙන් තකුන් වෙස් එබ එකඹදුන්න ඉක්තිදාවේ රීතිකොන් උලයෙන් ජිහිපාවෙන් ඉරු මිහාර් මිසමානුගේ අංහෙනුන්නන් උලවෙනී කොංගොතක බාවේ වදා හෞද වදා කුවත ඉල්ලා බිල්ලා අලිෆා. දෙම්ෆැ හදුයු කතිලබා ඉහරාම් කනුබා හෙද්දියම ෆහුගා සලාමයි සුල ඇල්ලිබ ඉතු රසූල්ලා ඉෆාන් අසාබේ කලුනාගේ මදීනය දතුරු කුරබෑ. මේ දතුරුපු කුරබණිකොක් මෑරිස් කලනාගේ එක ඉෆානුගේ මච්ච ෆතහ සූර එබ්බාවාද බැෆිය. දන්නේ හොදැබියයාගා මිහින් ගිහිගි කන්තකා මෙදුගා ඒ මෙහා කන්තක පුරිහමය රුහිගෙන් හුන්නේ බේකලෙකු සයිදනා අබූපකුරු ගෆානු නෝනී නොයේ. මිගොතුම්බෙස් එකලේ ගෆානුගේ මකාමුගේ මතිවිරිකන් ඉගේ මිසුල්හයාගේ මච්චන් මෑරස් කලයාන්ගේ තර්තීබ් කුරබ්බාපාවා මස්ලහත්තකයි ඒගේ හෙක්මතුගේ මච්චන් ඉතුරු නබී කලේ ගෆානුගේ හිප්පුල කශ්ු කුරබ්බාපාවා ගොතයි දාදි ගෑ ගොතකන් අබූපකුරු ගෆානුගේ හිප්පුල කශ්ු කුරබ්බාපාවා කහලේ. අමරු ගිෆානු අබූබකුරු ගිෆානායි කුරෙබි ගිනවගෙන්බා තූණු ස්වාබ් තකයි අබූබකුරු ගිෆානු අමරු ගිෆාන ස්වාබ් දෙබුම්ගා එෆිල්වා දෙබ්බා ගොත්තක් දිගුකමම් මිපොතුවා නොජියුණු කමකු එවාග තකුම් මිබුණි ගොත් රීත්කො පෙනේ ෆැ මිකන්තන් මිගොතන් හිඟා නිමිදිය මා ෆහුන් එ මෙහා සාබ එකලුන්නම් මේ එකන් කම්ගා හුරි ෆෑදායා මොළුකන් එයිලිබි ෆහුන් අබූබකුරු ගිෆානු එදෝගේ වාකුරු මිෆදෑන් දක්කවතේ හොදැබියාගා එදිමුන් ෆතහය බර වකින් බොඩු ෆතහය අහරමෙන් නකටේ නොජිබේ. එකොක් මෑරස් කලයාන්ගේ රස්කම් ෆ්ලයි ස්වාමීන්ගේ රසූදායයි මෙදුවා කන්තන් හුරි ගොත්තවගේ මච්චන් මිස්තකුන්ගේ බුද්ධිතන් එදුවහුගා නොෆෝරීතාය. එම්මෙන් මේ තිබී එකම වරවෙස් නොරුහියේ
එමිහුන් ඒ නුරුහුණීව සම හයකොන්නේ මිහිනි එමිහුන්ගේ එදම කීහම මෑරස් කළයාන්ගේ දීනන් ඉසතය නසුර තිබුණුමේ අල්තකුන්නේ අවසදේ බැයික මෑරස් කළයාන්ගේ එෆදයකුම් වඩිගම්බ කලින් නොනේ එකළයාන්ගේ ඉහා ඉෆස් දෙන වඩිගෙන්බේ කන්ත ගවායතක ගමච්ච කඩ අලුවා තරතීව කුරපාපාවාකමුන් එකමේ පුරිහම වෙකින් අවුන් එම මොළගොතන් හමයකින් අත්විජ්ජම දාදෙන් අවසේ වඩියෙන් නුගන්නවානේ හොදැබියයාගේ සුල්හයගේ දෝග ඒ අහුදු නාමාගා බිස්මියයි මොහම්මද රසූලුල්ලාහි ලියුමන් නුරුහි ගද එලි අදි එනාගේ දරි ජුන්ද ෆිලාගින් ඉස්ලාම්ගේ තිරියන් ඈමා තලෑ ෆ්ලාගේ සුහෛල් බුන් අම්රු හජතුල් විදාවගා ඉතු රසූලුල්ලාහි ඉග්ෆාන් කතිලි බිහා තකිච්චෙන් ඉක ඉග්ෆාන් ගලියන් ඉස්කුලවුන්ගේ මසකතුගා හේබෝ නාරා උලින් කොන් ආරෙන් දුසීමේ ඒ හජ්ජුගාමේ ඉතු රසූලුල්ලාහි ඉග්ෆාන් එහුරාම් කඳුබා ඉස්තරිෆොල තුරුකර බීරු ඒ ඉස්තරිකොල්තන් හොවා රක්කා කොන් ඕනු මිහුන්ගේ තිරේගා සුහෛල් බුන් අම්රු ඒ ඉස්තරිකොල්තන් හොවා එනාගේ ජොයිගා ජස්සා ෆගුඩිය රායි තන්තනජා උලින් කොෆිස් අහුරෙන් දුසීමේ ඒරවෙස් හොදෑ බිජාගේ දුවහුගා එනා ඕනු ගෙෆිස් අහුරෙන් නගලන් හදාන් උට්ටේ අහුරෙන් හිතන් එරියේ තෙදුමා කී නිකාහිකම කියේ එකන් හව මැක්කජාගේ දෙවි ඉලකුන් දෙවි මිම්බරක නෝනී මජිබේ නේ ඒනා එබෙස් තෙදුමගු දෙක්කී කමච්චන් අහුරෙන් මෑරස් කනෑ කිපියන් හම්දු කුලෙයිනේ අලිෆහා සලාමයි සලාලි ඉතු රසූල්ලා ඉක්ෆාන් හොදැබියාගේ හුන්නවා මක්කාගේ මුෂ්‍රිකුන්ගේ ෆලාතුන් ඈ සුහෛල් බුන් අම්රු ගෙනා එපද හරුකර් ෂර්ත්තකේ ගබූල් පුර කුරබ්බා සුල්හනාමා ලියුම් ගාස් ඒනා දෙන්න විහා මගක ලියුණු මං අම්රු කුරබ්බා හෙද්දියම්ගේ හයිකමත් කී කබා හේ එහෙමුණු නම ඒ බහුගේ ජවාබ කී නවවි ඉමාම් ඉකලි ඉක්ෆානුගේ කුරිය තිබ්බේ දන්න බේකනින්ගේ කිමයන් දිවා කුරබ්බා මිස්වාල්ගේ මංච දෙවි ජවාබේ ෆහේ ඉකලි ඉක්ෆානු විදාලුවේ ಇಕನ್ ತೌಗಿ ಹಕ್ಮತಾಯಿ ಮಸ್ಲಾಹತಕಿ ಇಕಮ್ ಗಮಚ ತರ್ತೀಬಗಿ ಇಕಮ್ಗೆ ಫಹತುಂ ಫೇನಿ ಫಾಳುಯಿ ಬಡಿಚ್ ಫೈದಾತಕೆ ಇಕನ್ ಕನ್ ಅಸಾ ಬೇಕಲಂ ಕುರಿ ಗಿನ ಬೇಕಲಂ ಇಕಮ್ಗೆ ವಗುತುಗ ವಂಹನಾ ವೇಗಿಂ ವಿಯಸ್ ಇತುರ್ ನಬಿ ಕೈ ಗ್ಫಾನ ಮಾರಿಸ್ ಕಲ್ಯಾಂಗ ಅಂಗವಾಫಾ ವನಿಯೇವೆ ಎಹೆಂ ಕಮುಂ ಕೈ ಗ್ಫಾನ ಇಗುತ ಕಂತ ಕುರಬ ಅನಿಮೆಯೇವೆ ಮಿಬುನಿ ಫೈದಾತಕಾಯಿ ಮಸ್ಲಾಹತಕು ಎತಿನೇಂ ಬೈಕ್ ಕಂ ಕಮಿ ಮಿಸುಲ್ಹಾಯಗಿ ಕುರಿಯಕುಂ ಇಸ್ಲಾಮ್ನಾಯಿ ಮುಶ್ರಿಕುನ್ನಾಯಿ ಇಕು ಉಳೆವಿ اختلاط امیہن نکن اتر نبی کے اگفانو کہ کانت تنگ ہوری نگت کائی اسلام دین گے ہوری مائک کمکائی رنگلک انگے نگتے نتے مصر حیب ومفہوگا ایوی دوس کلوں اسلام مکایا گوس مشرکوں مدینہ ہیں آئیس امیہن کے گاتیما گے مہکائی ہی تو ہوری ارکم بددل بے امیہن نبی کے اگفانو کہ کانت تنگ ہوری گتائی اسلام دین گے مائک کم فیلا اتر کے اگفانو کے موجزات کائی نبی کم گے علامات تنگ امیہن ویسنے ಇಕಲ್ ಇಗ್ಫಾನ್ಗೆ ಸಿಯರತ್ಗೆ ರಿವಿತ್ ಕಮಾಯಿ ಉಳುವಾ ಮೌಗೆ ಫುರಿಯಮ ಕಂ ಫೆನಿ ಏವರಂಗೆ ಹಿತ್ತಂ ಏಗೆ ಅಮಿದ ತಬಿಯಾತುಗೆ ಗೊತ್ತಂ ಈಮಾನ್ ಕಮ ಜೆಂಬಿ ತಿಮಾಮಿನ ಉಳಿವೆ ಗೊತ್ತಿಗೆ ದಿಕೋಳು ನುಜಿಹೇಕಂ ಎಗಿ ಮಕ್ಕಾ ಫತಹುಗಂಗೆ ಕುರಿಗ ಇತಂ ಎತ ಬೇಕು ಅಮಿಲ್ಯಂ ಇಸ್ಲಾಂ ದೀನ್ ಇಖ್ತಿಯಾರ್ ಕೊಗ್ಗಿಂ ಅತ್ವೆ ಜೇವ ಎ ಅಯಿ ಕೊಂಫದ ಮಿಸ್ಮಿಹುನೆ ಹೆಯ್ಯೆ ಖಾಲಿದ್ ಬುನು ವದೀದ್ ಅಮ್ರು ಬುನು ಆಸ್ ಮಿಫದ ಕಿತಮೆ ಬೈಕೆ ದಿನ್ ಇಸ್ಲಾಂ ದೀನ ನೋದಿ ತಿಬಿ ಮೀಹುಂ ತಿಬಿ ದೀನುಗೆ ಖಾರಿಯಂ ಔದೈ ಫೆ ಮಕ್ಕಾ ಹಿಪ್ಪೆ ಉಣೀವೆ ಸಮ ದಾದಿ ಫಸೇಹ ಮಗುನೆ ಎ ಮಗು ಹೊಳು ಉಣೀವೆಸ್ ಮಿಸುಲ್ಹಾಯಿಗೆ ತೆರೆಯನೆವೆ ಮಕ್ಕಾ ಹಿಪ್ಪೆ ಉಣು ಮುಂ ಕುಲ್ಯಕಂ ಎಹೆಂತಿ ಮೀಹುಂ ಲಾ ಇಲಾಹ ಇಲ್ಲಲ್ಲಾಹು ಮೊಹಮ್ಮದ್ ರಸೂಲುಲ್ಲಾಹಿಯೆ ಕೀರು ಎ ಮೀಹುಂ ತಿವಿ ಕುಫುರು ಕಮಾಯಿ ಶಿರ್ಕುಗೆ ಹುರಿಹ ದಬ್ರೆ ಫಿಲಾ ಸಾಫುವೆ ಅಲಿವೆ ಇಲ್ಮುಂ ಫುರಿ ಮುಳಿ ಮಿದೇಹಂ ಅಲಿಕುರ ಬತ್ತಿತಕಿಗೆ ಮಿಸಾಲಿಗೆಯು ಅಲಿ ಅರಬೀಂಗೆ ಎಮ್ಮೆನ್ ತಿಬಿ ಮಕ್ಕಾಗಾ ತಿಬೆ ಕುರ ಸೊಂಹಾಗೆ ಮೀಹುಂ ಹದಾಗುತ್ತೆ ಬಲೆ ಬಲೆ ಮೀಹಿಂ ಕಮು ಮಕ್ಕಾ ಹಮ ಹಿಪ್ಪೆ ಉಣು ಮುಂ ಎ ಮೆಹಾ ಅರಬೀನ್ ಇಸ್ಲಾಂ ದೀನ್ ಫೇತ್ರಮ ಎ ದೀನ್ ಬೊಲೆರುವಾಗಿ ತೆರೆದುವೆ ದೀನ್ ಕಂತನ್ ಹೀಗೆ ಗೊಯ್ ಇದ ಜಾ ನಸರುಲ್ಲಾಹಿ ಮಿಸೂರತ್ ಗಾರಿ ವಿತ್ಕೊ ಬಯಾಮ್ ಇಫಾ ಎಹುರಿಯವೆ ಇಲ ಆಖಿರಿ ಮಾ ಕಾಲ ರಹಿಮಹುಲ್ಲಾಹ್ ಸಲಾಮಾಯ ಸಲ ಅಲ್ಲಿ ಬಿ ರಸೂಲುಲ್ಲಾಹಿ ಇಗ್ಫಾನು ಅಸಾವ್ ಬೇಕಲ್ನಾಗೆ ಮದೀನಾ ಬಡಾಗಿ ಹಮ ಜಿಹಿ ಬಡಾಗಿ ತನ ಅಗಬತ್ ಬನು ಅಬಿ ಮುಯಿತುಗೆ ದರಿ ಕಂಬಲು ಉಮ್ಮು ಕುಲ್ಸು ಮಕ್ಕಾಯಿ ಮದೀನಾ ಹಿಜ್ರೆ ಬಡಾಗಿ ಫಿಯೆ ಮಿಕವನಾಯಕಿ ಸೈಯಿದ್ನಾ ಉಸ್ಮಾನು ಗಿಫಾನುಗೆ ಇಬ್ಬಂಡು ವಕಿ ಬಫಾ ಬೇಕಂಬಲಿಕೆ ಬಡಾಗತ್ತುಮ ಮಕ್ಕಾಗೆ ಮೀಹುಂ ಇಕವನಾ ಬಲಾ ಫನು ಎಫುವೆ ಫೇ ಮುಆಹದಾಗ ಇಗ್ಗನ್ ಮತೀನ್ ಇಕ

0: ملائكته.
1: මේ ප්‍රෝග්‍රෑම් එකේ කෝස්පොන්සර් කි ෆයිපේ
2: ආමුගතේ ගන්න කි වරන් හඳා නැතේ මිහේ බය දොස්තෝ ඛාන් අනේ බය දොස්තෝ ෆොනොන් ජේ මෙල්ත ෆොනොන් බර්ත්ඩේ සේ හඳාන් කුරන් අදි මා හුඳගු කමේ එකමුකු බිල්ත දක්කන්ත දුව හකුස් හඳාන් නුන තේනේ කරන්ට් බිල් ෆෙම් බිල් ෆෝන් බිලකස් දහින්න වාන් හඳාම් වෙස්සුරේ වගුතුම් වගුත ෆයිපේ මෙදොරිකු ෆෑසාවෙස් ට්‍රාන්ස්ෆර් කුරවේ කෑගෙන් බිල් කණ්ඩාලාෆ පේමන්ට් රික්වෙස්ට් වෙස් ෆොනුවේ සාරි දෝ ගේම් එක රීචාර්ජ් වෙ සම ෆයිපේන් unlimited reload adirastas tasa ge huriha muamalate fahi pe meduriko fahi pe wara fahi amugote gahanne ki warang handanne te mihe bay dosto khan ane bay dosto fonuwange melta fonuwang birthday sei handan kurang adi ma undogu kame ekamuko bill ta dakkanta duwa hakwes handan nu teene current bill fem bill phone bill akas dahinnu wan handam wesure wagutum waguta fahi pe meduriko fyasa wes transfer kurave ಕ್ಯಾಗೆನ್ ಬಿಲ್ ಕಂಡಾಲಾಫ ಪೇಮೆಂಟ್ ರಿಕ್ವೆಸ್ಟ್ ವೆಸ್ ಫೋನುವೆ ಸಾರಿ ದೋ ಗೇಮಿಂಗ್ ರೀಚಾರ್ಜ್ ವೆ ಸಮ ಫಹಿಪೇಯಿಂ ಅನ್ಲಿಮಿಟೆಡ್ ರೀಲೋಡ್ ಅದಿರಾಸ್ಟಸ್ ಕ್ಯಾಸಾಗೆ ಹುರಿಹಾ ಮುಆಮಲಾತೆ ಫಹಿಪೇ ಮೆದುರಿಕೊ ಫಹಿಪೇ ವರ ಫಹಿ
3: ಸುಬ್ಹಾನಲ್ಲಾಹ್.

බෑ මීහුන්නන් එවවෙස් හල සලාමකුන් සලාම් කොෆිනම එවර රිවෙති සලාමකුන් තිය බෑ මිහුන් සලාම් කුරාශෙ නුවත එසලාම් රද්දු කුරාශ හම කශවරුම් කොම්ම කමෙක්ගේ හිසා බල්ලවා කලවකම්ගා අල්ලාහ් වඩිගෙන් වේ.

ඉලාහකුන් වාරස්කලාන්ගේ ගයාම දුවහුන් එකලාන්ගේ තිය බෑමිහුන් එක්කුර වානකං කශවර එකමා මෙදකු ශක්කෙන් නෙතේ බස් බුණුමුගා අල්ලාහ වරේ තෙදවරකම් බොඩි කාකොයියේ.

එවරෙන් කාෆිරුවි ෆදැයි තියබෑ මීහුම් වෙස් කාෆිරුවාන නමයි හිතා එකමං එවරෙන් එදනුවේ ඒරුන් තියබෑ මීහුම් එවරෙන්න්නා හමහම වෙදානෙති ෆහෙ එවරෙන්ගේ තෙරෙන් එහිතෙරින් තියබෑ මීහුන් ලිබිනුගන්නාශ එයි එවරෙන් අල්ලාහ්ගේ මව්ගා හිජ්ර කොෆුම දාන්දනෙ ෆහෙ එවරෙන් ෆරගස් දීෆි නම තියබෑ මීහුන්නං එවරෙන් ෆෙනුණු කොම්මෙ තනකුන් එවරෙන් අතුලාශ අදි එවරෙන් පතුළු කුරාශ අදි එවරෙන්ගේ තෙරෙන් එහිතෙරියකු වෙස් අදි නස්රු වෙරියකු වෙස් තියබෑ මීහුන් බේනු නුකුරාශේ.

එබයකා දෙමෙදුග අහුදෙන් ඔයි බයිග් ගාත හිමාය තෙරකං එදිගෙන් දා බයකු මෙනුවී එහෙම් මීහුන්ගෙ තෙරෙන්න නුවත තියබෑ මීහුන්නා හංගුරාම කුරුම නුවත එවරෙන්ගේ කවුමුගෙ මීහුන්නා හංගුරාම කුරුම එවරෙන්ගේ හිත්ත දතිවිගෙන් තියබෑ මීහුන්ගෙ ගාතන් ඇ බයකු මෙනුවී එහෙම් මීහුන්ගෙ තෙරෙන්නේ අල්ලාහ් ඉරාද කුරෙබ්බිනම එකලාංගෙ තියබෑ මීහුන්ගෙ මච්ච එවරෙන් ෆා කුරබ්බෑ ෆීස්කං කෂවරෙ අදි තියබෑ මීහුන්නා හංගුරාම කුරීස්කං කෂවරෙ ෆහෙ එවරෙන් තියබෑ මීහුන්නා වකිවේ තියබෑ මීහුන්නා හංගුරාම නුකෝ අදි තියබෑ මීහුන්නං එවරෙන් තස්ලීම් කොෆිනම ෆහෙ එවරෙන්ගෙ මච්ච තියබෑ මීහුන්නකං අල්ලාහ් මගෙ ලබ්වා ෆෙන්නුවේ.

පුරුවන්කයවන් දස්කොද්දේ මුස්සෆුන් ෆිලාවලෙගේ මික් ප්‍රෝග්‍රම්ග කියවී සුරතුල් අනාම්ගේ ෆන්සාස් තිම්වනායතුම් ෆෂාගේ එ සුරතුගේ ෆන්සාස් නුවවනායතුග නියල මුදරිසකී අල්කාරි අලි වහි අබ්දු රහ්මාන් දරිවරුණකී ආයිෂත් ෆසීනා හලියමත් සහුදා ආදම් රවදා මුහම්මද් අදි ආයිෂත් රිස්මා ප්‍රෝග්‍රාම් උෆෙද්දී අලුගොඩු අලි රාසේ

0: මේ ප්‍රෝග්‍රෑම් එක මිගෙනස්තිනි නමාදා බෙහෙ මොහාලොර ඇත මේ ෆොතුගවා දියුන්ත හුෂාලාදිනි අලුස්තාස් හුසෙන් රුෂ්දි
1: අඩුවස්සමෝන්තිය ගෙන්දවනි ගැබේ ෆ්ලුන්ගේ දීනී මුර්ෂීත්
0: දීනුගේ අඩු දීනුගේ

أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. بسم الله مجريها ومرساها، إن ربي لغفور رحيم. මේ ගෙදූම මඩු ජෙහුම්වනී මෑන් අල්لهගේ ඉස්මු ෆුළුගේ බරකාතුන්න හම කරවරුන් අලුගේ වෙරි රස් කලාන්ගේ ගිනගිනෑම් ෆාෆ ෆුස්සවා රහී මුවන්ත රස්කලා.

ති අඩුසවේ මලායිකතුන් මි පෝග්‍රම් ප්‍රෝග්‍රම් ගාමි ගෙනස්තනී මතිවර වෙගෙන්වා මලායිකතුන් අද මලකූති ආලම් මි ෆොතුගාහිමනේ මාලුමත් මි ෆොයි දිවෙහිබා තර්ජමා කොරපී ඩොක්ටර් ඉක්‍රාම් අබ්දුස්සත්තාර් මි ඩොක්ටර් උමර් සුලේමාන් අලාශ්කර් අරපි බහුන් ලිව්වාෆාවා ආලමුල් මලායිකතුල් අබ්‍රාර් මි ෆොතුගේ දිවෙහි තර්ජමා ফতগাহিমিনে আয়ত্তকা হাদিস দ বিদার বেদেবি আলকারি ফিরাক মোহাম্মদ ফুল।

පුරුවන්කයවන් දස්කොද්දේ මුස්සෆුන් ෆිලාවලෙක්ගෙ මි ප්‍රෝග්‍රම්ග කියවී සුරතුල් අනාම්ගේ ෆන්සාස් තිම්වනායතුන් ෆෂාගේ එ සුරතුගේ ෆන්සාස් නුවවනායතුග නියල මුදරිසකී අල්කාරි අලී වහීද අබ්දුරහ්මාන් දරිවරුණකී ආයිෂත් ෆසීනා හලීමත් සහුදා ආදම් රවුදා මුහම්මද් අදි ආයිෂත් රිස්මා ප්‍රෝග්‍රාම් ෆෙද්දී අලුගොඩු අලී රාසි මුස්හෆුන් ෆිලාව

හම කෂවරුන් මරුවෙෆාවා මීහුන් අලුන් දිරුවනී තිමන් රස්කලාන්ගේ අදි එවරෙන් ඉස්කොප්ෆාවා අමලුතකායි එවරෙන්ගේ ෆහත් දූකොප්ෆා දිය අසරුත තිමන් රස්කලාන්ගේ ලිව්වමෙ අදි කොම්මෙ කමෙම්මෙ බයාම් වෙගෙන්වා ෆොතෙක්ගා තිමන් රස්කලාන්ගේ හිමෙනුවීමේ

එවරෙන්නං හෙක්කෙව්වේ එයි හම කශවරුන් බරාවෙගෙන්වා නවුගා තිමන්රස් කලාන්ගේ එවරෙන්ගේ දරිෆස්කොළු උෆුල්ලවා දෙව්විකමෙ وَخَلَقْنَا لَهُمْ مِنْ مِثْلِهِ مَا يَرْكَبُونَ අදි එෆද තකෙතින් එවරෙන් අරෑගෙන් දුවාණෙ තකෙති එවරෙන්න ටකා තිමන් රස්කලාන්ගේ හද්දවා දෙවීම وَإِن نَشَأْ نُغْرِقْهُمْ فَلَا صَرِيخَ لَهُمْ وَلَا هُمْ يُنْقَذُونَ අදි තිමන්රස් කලාන්ගේ ඉරාද කුරව්වා නම ඒවුරෙන් ගරකු කුරව්වාෆා හුෂීමේ ෆහෙ එහිඳු ඒවුරෙන්නං එහිවානෙ ෆරාතෙන් නොවේ අදි සලාමෙ කුරව්වානේ බයකුකමුගා ඒවුරෙන් නුමෙවේමේ ඉල්ලා රහ්මතම් මින්නා වමතාන් ඉලා හීන් තිමන් රස්කලාන්ගේ හදුරතුන් ඈ රහ්මතෙක්ගේ ගොතුගයියායි කඩාළුවාෆාවා මුද්දතකා ජෙහෙන්දෙන් දෙව්වා දුනියේගේ වගුතී උෆලෙක්ගේ ගොතුගා මෙනුවීයේ

0: ඒගෙ ගස් උෆෙද්දී තියබෑ මීහුන් හෙය නුවත ඒ උෆෙද්දෙවි ෆරාතකී තිමන් රස්කලාන්ගෙ හෙය නහ්නු ජඅල්නාහා තස්කිරතන් වමතාඅල් ලිල් මුක්වීන් හඳුම කුරුමෙ කමුගෙයයි දතුරු ෆතුරු කුරා මීහුන් නෂායි දතුරු නොකො කායිමු වෙතිබේ මීහුන්න බේනුන් හිෆේ එච්චෙක්කමුගා තිමන් රස්කලාන්ගෙ ඒ අලිෆාන් ලෙව්වීමෙ فسبح باسم ربك العظيم فه كليغ فانوغ وري ما وانت رسكلانغ اسم فلون كليغ فانو تسبيح ودال واش فلا أقسم بمواقع النجوم فه هما كشورون تريتا أصفه تنتن غندوا තිමන් රස්කලාන්ගේ හුවා වහී කුරව්වමෙ وَإِنَّهُ لَقَسَمٌ لَوْ تَعْلَمُونَ عَظِيمٌ අදි තියබෑ මීහුන් දන්නනී නම හම කෂවරුන් එයි බොඩුවෙගෙන්වා හුවයෙක්කං කෂවරෙ إِنَّهُ لَقُرْآنٌ كَرِيمٌ හම කෂවරුන් ඒ මෑවෙගෙන්වා කුරආන් කං කෂවරේ ෆී කිතාබින් මක්නූන් රක්කාතරි කුරව්වා ෆාවා ෆොතෙග්ගේ ලා යමස්සුහු ඉල්ලල් මුතහරූන් තාහිරු වෙගෙන්වා මීහුම් මෙනුවී එ ෆොතුගා නුබී හේනෙතෙ تنزيل من رب العالمين اي عالم تكوغي وري رسكالانغي حضرتن باوا لفي فتك أفبهذا الحديث أنتم مدهنون تيبا ميهن دوغوكو فروا كودا كوراني ميواهكايا مدوغا ابهي مي قرآن مدوغا هي وتجعلون رزقكم أنكم تكذبون أدي تيبا ميهن رزقو دوّي كموغ مچا كرا شكركي اي رزقو دوّي رسكالانغ دوغو كرون كموغا تيبا ميهن هدموه فلولا إذا بلغت الحلقوم فه مروموغ وغتوغا كراهمي فران أيس نيوا هوليان إلجهند وأنتم حينئذ تنظرون أدي إهند تيبا ميهن بلبلا تبموه وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْكُمْ وَلَكِنْ لَا تُبْصِرُونَ أدي تيبا ميهن نفر إميها إبهي مروى ميها غاكم بودي تيمن رسكالانج إهن كمكو تيبا ميهن نك نفنه فلولا إن كنتم غير مدينين ترجعونها إن كنتم صادقين فه تيبا ميهني عملتك جزا نلبين بيكو كمغا وانما تيبا ميهن افران امرا نغنني كي وغن هي තියබෑ මීහුන්නේ තෙදුවරින් කමුගා වා නමේ
1: فَأَمَّا إِنْ كَانَ مِنَ الْمُقَرَّبِينَ
0: فَهَ ඒ මරුවි මීහා කුත්තං කුරව්වා ෆාවා මීහුන්ගේ තෙරෙයින් වා නම දන්නාෂෙ
1: فَرَوْحٌ وَرَيْحَانٌ وَجَنَّةُ نَعِيمٍ
0: فَهَ එමිහකං අරාමායි තනවස් වෙගෙන්වා රිසුකායි නෙමතුගෙ සුවරුගෙ හුට්ටෙ.
1: وَأَمَّا إِنْ كَانَ مِنْ أَصْحَابِ الْيَمِينِ
0: අදි එමිහකු කනෑ ෆරාතුගෙ මීහුන්ගෙ තෙරෙයින්වා නම දන්නාශෙ.
1: فَسَلَامٌ لَكَ مِنْ أَصْحَابِ الْيَمِينِ
0: فَهَ එමිහකං අංගවා නෙතෙ කනෑ ෆරාතුගෙ මීහුන්ගෙ කිබෙයින් තිබාය සලාම් හුට්ටේ.

0: වැඩින් හැටඩි එකගන්නේ මේ විශානමාත වගතු.
1: අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්. අෂ්හදු අල්ලා ඉලාහ ඉල්ලල්ලාහ්. අෂ්හදු අල්ලා

ගන්නවා නැත. එහෙන්නකුන් නූනෙ හමකශවරුන් තිමම්මෙන්ගේ ගාත ඉන්සාරු කුරව්වා රසූලකු වඩෑගත. දෙං තිමම්මෙන් දොගුකුරීමුවෙ අදි තිමම්මෙන් බුණීමුවෙ අල්ලාහු එවවෙස් එච්චේ භාවයෙන් නුලව්වය තියබේකලුන් බොඩුවෙගෙන්වා ෆුරෙදු මෙෙක්ගා මෙනුවී නුවමුවේ.

විදාළ වාශය එකලාගේ තියබෑ මීහුම් බිමුගා උෆෙද් දෙවි රස් කලාගේ අධි කියයාම දුවහුන් තියබෑ මීහුන් එක්කුරව්වා හුෂී එකලාගේ හදරතශ ويقولون متى هذا الوعد إن كنتم صادقين أورم بنت تيبا ميهني تدبنا بيك كمغا ونما تيبنا عذابك وعد أناني كن إركن هي

0: දීනී හේලුන් තෙරිකන් ඉතුරු කොද්දනී නුවදිහ මෙගහර්ට්ස් දීනු ගැටු
1: කෞෆ් සූරත් ගාහිමනේ වාහකතකා එයින් ලිබිදේ ඉබරේ තිම්මන වාහක හෛදුරුගේ ෆානා මෝසාගේ ෆානුගේ වාහක මි සූරතුගා තිම්මනේ බයන්කු දෙවා ෆවනී ඉල්මුගේ ඉම්තිහානෙක්ගේ වාහක මි ඉම්තිහාන් කුරිමති කුරෙවුණු බේකලකී එබේකලෙක්ගේ වාහක මුලි කීරිත කුරවානුගා වෙස් එම්මෙ ගිනෑන් බයාම්වෙගෙන් ඇස්පවා සලාම් ලෙව්වි මූසාගේ ෆාන් මූසාගේ ෆානන් හීෆුල් කුරෙවුණී එම්මෙ අයිල්මු වෙරි බේකලකී එකලේගේ ෆානුකම එහෙනස් එකලේගේ ෆානවරෙ අයිල්මු වෙරි කමුගා අරාහුන්නෙවී බේකලක වාකන් කීරිති අල්ලෝහ බයාන් කොද්දෙව්වුගුන් හෙදුරුගේ ෆානා මූසාගේ ෆානු බද්දල් කුරවා එකලේගේ ෆානු කිබෑගාවා ඉල්මෙ දෙනගතුමුගේ ශෞකුවරිකන් නුහනු බොඩුවෙ එහෙන්කමුන් හිදුරුගේ ෆානායකු ගෙන්දෙවුමන් එදිවඩෑගතුමුන් එකලේගේ ෆානු කුරවා කංකමුගේ හගීගේ බයන්කොත් දෙව්වුමා හමය කෙත්තෙරි වේ වඩෑගතුමන් ශරුතු කුරවුම පහු දෙබේෆුන් එකුගා වඩෑගෙන් නෙවි මගුමතීගා හිදුරුගේ ෆානු කුරෙව්වි බයෙක් කංකම මූසාගේ ෆාන කෙත්තෙරි වේ වඩෑෙන් නුගෙන් නෙවුණු අද ඒ කංකමකි නොබෑ කන්තත්තකෙක්කම මෝසාගේ ෆානෝ නිම්මවා එගොත විදාළුවේ කංකමුගේ හගීගේ මූසාගේ ෆාන ෆහුම් විදාළුවෙ දෙව්වී එකුගා වුමශා කෙත්තෙරි වුමන් නසේ හැද්දෙව්වා තකුරාරුකො දෙව්වි තිම් ෆුරුසත්ගාවෙස් මූසාගේ ෆාන කෙත්තෙරි වැඩෑ නොගෙන්නෙවුමුන් දෙබේ කලුන් වකිවේ වැඩෑගතුමුගේ වගුතුග එහිදු මූසාගේ ෆානවෙස් හෙදුරුගේ ෆානු කංකුරෙව්වී එම්මෙ රඟලක්කන් එගි වැඩෑගෙන්නමොවෙස් එකුගාවුමක් ඉතුරු ෆුරසතෙ ලිබඩයෙන් නොගෙන්නෙවි එහෙන්කමුන් අයිල්මුගේ ෆිතුනෑන් සලාමෙ බුමුගේ මගකී තිමාය ලිප්පවා අල්මාමෙදු ෆහුරුවරිවේ එකමා බොඩාවුන්ගේ බදවුගා හිත්තිරිවුමා කංකමුගේ හගීගේ දෙනගන්නන් ගද අලා මසෙක්කෙ කුරුමා කුරිමතිවා ඉම්තිහානුගේ දති උඳගූ වගුතු තකුගාවෙස් ඒ කංකමක් කෙත්තෙරිවුම්කම් බයාම්වෙගෙන්දේ එගතුන් කීරිත අල්ලාහුගේ ඉරාදා ෆුලායකු තිමන් කලේගේ ෆානකී කෙත්තිරි එකමුගා කලේගේ ෆාන ෆෙණිවඩෑ ගන්නවාන එකමුගා මූසාගේ ෆාන හෙදුරුගේ ෆාන තකුරාරුකො දෙන්නෙ විනමොස් එකංකමුගේ ඉල්මු මූසාගේ ෆාන ලිවඩෑගෙන් ෆානුවා කංකමුගේ මච්ච කෙත්තිරි උමුගා මූසාගේ ෆාන කාමියාබ් ලිවඩෑ නුගෙන්නෙ විගතු තෆ්සීල් වාහකත මෑන් අල්ලාහ් කහෆ් සූරත් ගා බයන් කො දෙවා ෆේ
2: සදවද ඉෂින්දේ
3: කමක් තෝල්වඬක් ගොවාලෙවි
2: සාදෝකේ හවල් කරා කොබ්බෙමස් එක්කතේස් වර ෆරවාතරි කමයි කේ රංගල කුරා මොල්ජෙවෙ අහරම් බෙලියස් නුබෙලියස් උරිහා කමස් තිකොරනේ වර ජිම්මා දරු කමයිකො එකම් ෆහගක ශුක්‍ර අදා කුරම් වෙගෙන් ගොවාලි
3: ශුක්‍රියා සර්
2: තිගතන් අබදස් කුරියද්ද තේ හිවර ෆරවාතරි කම් දෝකන් නොලාතින්ගේ
4: මේ අනුකටින් රේකඩු නොවෙච්චෙහි

0: දැන් මෙදක් ෆිරාවග ඇස්වාවා බයි ඔොඳගු ලස්තහුගේ මාන කියයා දෙන
1: අල්මුදනිබ්
0: කුව්වරිය
1: බරී
0: කොෂෙක් නෙම්මීහා නොත බරී වෙෆාවමිහ
1: අකොස්සෝ
0: වාහක කියා දෙනු
1: ශකාහු
0: ශක්වා කොෆ්ෆි
1: මුර්රන්
0: හිති
1: අලිත්තිහාම්
0: තුහුමත් කුරුන්
1: අල්මෆකෝද්
0: ගෙල්ලිෆාවා ඇති
1: අහී අශ්ශකයක
0: එබ්බන්ඩ එබ්බෆා බේබෙ නුවත කොක්කො
1: උක්තිී අශ්ශකීක
0: එබ්බන්ඩ එබ්බෆා කොක්කො නොවත දත්ත
1: අහදර්තුහු
0: ඒනා හාදර කුරුවාෆි
1: මස්සක
0: වීදාදෑෆි
1: නැදිම
0: හිතාම කොෆ්ෆි
1: අස්සමාහ
0: කොෂ මාෆකුරුන්
1: බෂර්
0: ඉන්සාන
1: إلى هنا ينتهي درسنا اليوم
0: نلتقي مع درس جديد إن شاء الله
1: والسلام عليكم ورحمة الله وبركاته
2: وعليكم السلام ورحمة الله وبركاته

0: මීහිගේ ඇතිතය නොනි ජෙවනක නොතිසේ එකට ගිපානා දිමායන් ඉස්නක බදා මිහිකු නොලිසේ. දෙං එකද ගිපාන වඩාගතී රඟලු කමක්ගය ඒ දක්කවනී රඟලු හම වාහකපලකේ අවරෙන් නකීතය බෑ මීහුනන් හිංහයෝ නසේහෙත්තරේ උකමයි තෙබෑ මිහුනන් එහිවා එහි බෙවේ වාගවිරිය උකන් තිබෑ මිහුණ රඟලන් ඉගේනේ තෙබෑ මිහුනන් එම මොළගොතකී එක ගිපානනායි දෙකොළු නහද ඒ වඩාගේ ගොතක දූකොන් එකවරියුම එබෑ මිහුම් නැපුුවේ කජ ගිපානිකවක තියවාහක නොදක්වාරේ මිය අහරකුව කජ ගිපාන මක්කායන් අරා වඩාගෙනගෙන්නේ හම නවානය මියන්න අහරුම් වඩාගතක පරිහමය ඒරුම් එමෙන් නබෙස් අහරමෙන් කජ ගිපාන මක්කායන් අරා වඩාගත නොදී හිපාට්ටැපිකන් ඉගිදානය ඔරුවසු මෙන්යයි මීහුනන් ආහිරුගා ඉංගිපා ඔන්නානී කංහිගේ ගොතුක හගීගතේ බයකු රාබා ගොත්තගේ නෝනය දෙම් මීනා මිදමෙදුගා හිඟුම් හුට්ටාපා හිඟාජ්ජේ දෙන් ඉතුර සූද ඉෆාන් ෆරැපපුළු මක්කාගේ මීහුගේ කෑරිය සෆීරක් ෆොනුගුම කස්තුකරබායි ෆොනුබානේ බේකකි ඔස්මාන් ගිෆාන් කම්ගා දැබ්බා එක ඉෆාන් ගරිහුගා දානේ දිහ මීහුන් අයියන් කුරබ්බා ෆොනු වැැපියේ මී ෆොනුබීරු අමුරු කුරබී මක්කායක් වඩාගෙන් මක්කාගා නිකම තිපාති ඉස්ලාම්නායි බද්දල් කුරබ්බා එමිහුණක් තනවස්කමයි හිප්ෆහිකන් ලිබුන්ගේ දොස් ගෑවිජිකමගේ උපාවරි කම්ග ඛබර දෙව්වා හෙද්දේ මතායි රසූල්ලා ඉෆාන් වඩාගෙන් නැවී ගෙෆල ජයාරෙක් කුරපු නෝන් එහෙන් එබිස් බේන ෆ්ලොග්ගා නෝන්කන් මක්කාගේ වෙඩින්නන් එන්ගේ මතය දෙම්පය ඔස්මාන් ගිෆාන් ඒ දිහ බේකලනාගෙන් වඩාගෙන් මක්කායන් අරා වඩාගතී ගිෆානුගේ තිමාගේ ඉබ්බාන් බුණු සයිදිල් අමවී මීනාගේ සදාමෙ දරුගේ ඔස්මාන් ගිෆාන් මක්කාය වඩාගෙන් මිවාහකුළු දෙකීමා කුරේ ස්වංහයක් මීහුන් දෙන්නේ ඉබාකි මොහමද ගිෆාන් තිය වඩාගේ ගොත ලස්කර ගොයාගෙන් වඩාගෙන් හම එක් ගොතකුම් වෙස් මිරසන් අරා වඩාගෙන් නුවානයව එහෙම් වීමා මියහරු වානී එම්රි වඩාගන්නවාටවේ ඒ වඩාගෙන් පා එහෙම් වෙස් ආදාගේ මීහුන් ඔම්රාවුමන් අන්න ෆදියකුන් එහෙන් අහරකුන් වඩාගෙන් කජ්ජුවේ ඔම්රාවේ වඩාගතක සමයේ දෙන් එමිහුන් ඔස්මාන් ගුෆානායි ඒ ගුෆාන් ගරිහුගා වඩාගේ දිය බේකලුනායි මක්කාගා තින්දු ස්වාදෙන් හයර් කොප්පුවේ අදි මක්කාගේ මීහුන් ඔස්මාන් ගුෆාන් ගරිහුගා දන්න නැෆියේ ඒ ගුෆාන් තවාෆ් කරවා හෙද්දි වික වරිහමයි ඒක ගුෆාන් විදාල් වියේ අහුරමෙන් තවාෆ් නොකො මිතිවි තිය බෑ මීහුන්ගේ හැම නහම එක බලාගින්න නෝනේ රසූල්ලා ඉෆාන තවාෆ් නුකුරපේ ගෙෆ්ලිගේ කාරීගා අහුරමෙන් කිතම ඉරකු තිබ්බස් තවාෆ් නුකුරා වීමයි ඔස්මාන් ගුෆාන් මක්කා වඩාගතුමු ඔස්මාන් ගුෆාන ගෙෆ්ලු ගරිහ වඩාගෙන නෙවි ජිතායේ මිහර තවාෆ් කුරපානේ කියා මුනාෆිකුන්ගේ මීහුන් බාහක දික්කේ මිවාහක සුවාපා රසූල්ලා ඉෆාන හදිස් කුරෙබියේ තිබන් කජ ඉෆාන හීපුලවනී කජ ඉෆාන තවාෆ් නුකුරපානේ හෙන්නේ ඔස්මාන් ගුෆාන මක්කා වඩාගෙන් පා ලස්සු වඩාගතුමු එකමා මේ ඉස්ලාමුන්ගේ චරේක වර සක්කුත ගින වෙජේ මක්කාගේ මීහුන් එක ගිෆානායි එක ගිෆානුගේ අරිහුගා දිය මීහුන් කතිල් කුලයි ඉකම් ගාවිස් වාහක දෙකෙන් පරාපියේ දෙන් සදාමයි සුදු ඇල්ලිපි රසූල්ලා ඉෆාන හදිස් කුරෙබියේ එමිහුන් ඔස්මාන් ගිෆාන කමේ කොෆීයා එමිහුනායි හඟුරාම නුකුරබා අම්රේ නුදබාන බයාතු රිද්වාන් දෙන් මක්කාගේ මීහුනායි හඟුරාම කුරෙබුම්ගේ මච්ච බයාතු හිෆම අසාබ එකලන් එවිලෙබුම අමර් ගිෆාන නුකුමඩාගින් ගෝආද බාපියේ රසූල්ලා ඉෆාන වඩාගින් මි බයාතු හිප්පේම මං හුන්නේවි මිතාගව සමරු ගෙහි කාරීගේ මිගහ ශජරතු රිද්වාන නංකි මෂූර් වෙගින් මියුන් එතංග නමාස් කුලම ගස්තුකගෙන් ආයස් නදුර්ගෙන් හදාම් ෆෙරුමුන් උමර් ගුෆානුගේ ඛලීෆා කම්ගා ඉගස් ඛණ්ඩා දෙබ්බා එතම් ෆොරුවා දෙබ්බා ෆියු මියෙමෙ බේකදු මිදෝ බෑති පෙයි මක්කා ෆතා වෙජියම දාදෙන් මත ශහීද් වෙජියම දාදෙන් හංගුරාම් කුලම ගමචරේ මි බෑති හිප්පේ බේකදු නම් මාරස් කදාන් රුස්සවා වඩිගින් වාකන් එංගේම මිලියා ආය බාවා දෙබ්බා ෆියු لقد رضي الله عن المؤمنين اذ يبايعونك تحت الشجره الى اخره اصحاب يكدم مبعاث بير مكه مشركون جميعهم اسلام لسكر اولئك بهم فنساس ميهم جمعك مكرز بن حفص بالكفه مثل فرما فابي دين اسلام لسكر حرس كبير يكن نبي محمد بن مسلم فنساس ميهم حير قربا ميهم كبير يكن هري ميها فسا فنوا دبابي خبر مکہ دیبون امیہوں گے جماعتی کے بیک ویس اسلام گے حرسط تیبی بیکل جنائی کورکوں حمل دی امیہوں گے تیرین انکا بار امیہوں حیر ویجے اسلام گے تیرین اببے کے دک شہید ویجے اسلام گے لسکر گے تیرے گا تکویر تحلیل تلبیہ گے اڑو گدو امون آدے صلح الحدیبیہ مننگے گتا کانتنگ ہنگو مقرائی سونگا کہ کافروں بیرو گنجے امیہوں گے فراتن سحیل بن عمرے وکیون امیہک اتو رسول اکفان گاری افنو ایفوے مینایہ اکوا مکہ کے بڑوں کو جماعتی کی میہوں میں سہے می سہیل بن عمر کی عربین کی ترین دو فسے خطیب کے مینا کے واہ کا بدر ہم گرامائے کے واہ کا گا اس ونگا جے دے مینا ایس اتو رسول اللہ اکفان نائی بدل کو دن نافیے اے محمد گفان ہے کہ اکفان کی ابس فساد کا دعا کو اس لوب کربا بے کرکیم ہے نونے مہنگ ہی کنتا کی අවගුණගේ තිරයෙන් බෙස් තිබි බුද්ධිවරින්නායි හරුමියුන්ගේ බුද්ධීක මච්චන් හිඟා කංකමෙන් නොනැවේ. අද කියත්තවය අගුණමෙන් කුරේ මොයන් රාපාතිවේ රුලීගේ මච්චන් හිඟා කංකමේ මෙහෙම වීරු දෙබෑමිහොම එක දුකොල්ලා කොම්මෙස් ඉන්සාපිගේ මච්ච රුජුව උම කලිග ෆාර්මෙන් හයියල්කු රබ්බාපා තිබි අගුණමෙන්ගේ මීහොන් දුකොල බීයා කියත්තවය අදිස්කුර වියේ තිබෑ මිහුන් හයියල්කුර මීහුන් ෆොනෝ ඇස්ම දාන් දෙන්න නැවේ. දෙන් එමිහුන්ගොස් ඔස්මාන් ගුෆානායි එක ගුෆාන් ගරිහුගා වඩාගේ දිය බේකල් ෆොනෝ ඇපුවේ. දෙන් දෙවන ෆාරස් සුහෛල් අතුජේ මිෆාරස් බඩුන් ජමාතිගේ මිහුන් අය මිෆාර ඇස් ඉතු රසූල්ලායි ෆානායි බෑ මිහුනායි මෙදුගා වර ගින වාහකත දෙකෙවි දෙපරාතුන් වල ජුවා වෙයිෆා ගුරේසුන් හැගේ මිහුන් ඉතුරුකේ ගුෆානුන් එමිහුනායි සුල්හය වඩාය ගතුමන් එමිහුන් එදේ ෂර්තුත ඉතුරුකේ ගුෆානුගේ කම්වේ ප්ලන් හොරාලා ඇපුවේ. මේ වේවුණු ජුවාබ්තෝගේ තිරේගා ඉතුරු කෙලිගවන් හදිස් කුරේවියේ තිය බෑමියුන් තිමන් කලිගවනායි ගෙෆ්ලායි දිමෙදුගා හුරස් අලා තිමන් කලිගවන් මක්කායන් අරා වඩාගත නුදිනුගේ සෝබකී කොවැහියේ. මෙහෙන් එසේීමා එමියුන් දෙන්නේ ඉබාකී කලිගවන් තිය වඩාගේ ගොතුගා වඩාගින් තිමන් මෙන්ගේ මනාකුලෝමේ නැති මක්කායන් අරා වඩාගින් උළුබෑපිනව අරබීන්ගේ මීම වාහක දක්කානී කලිගවන් තිමන් මෙන්න වරේ ගතේ වඩාගින් කලිගවනුගේ අමෘත තිමන් මෙන්ගේ වචන් හිඟණී කරේ. මිය කියම එකතුකුමස් විගම් වානේ ගොතේ නෝනේ මුරේ සොන්හාගේ මීහුන් එක ඉක්වාන සුල්හය වඩාය ගතුන් එදි හුරහොලි ෂර්තුත එකේ ඉස්ලාමු නායි කුරේ සොන්හාගේ මීහුනායි දිමෙදුගා හඟුරාමේ දෙකොළු විරිකම නැති හතර වහර වාන්දෙන් ඔතුන් දේ මුරේ සොන්හාගේ මීහුන් කුරේ මීහක ඉතුරු එක ඉක්වාන ගාරියන් හැම ඉස්ලාම් වෙගෙන් දියන මොයස් එමීහක් අම්රා එමීහුන් කැරිය ෆොන බුමයි එක ඉක්වාන ගාරියන් මීහක් කුරේ සොන්හාගේ මීහුන් ගාතන් අයස් එමීහක් අම්රා ෆොන බු නැතු තිනේ. මියහරු ඉතුරුක ඉක්මාන් අසහාබේකඳුනාගේ මක්කායන් අරවඩා නුගෙන් එඹරි වඩාගතුමායි මියන්න අහරුන් එක ඉක්මාන් අසහාබේකඳුනාගේ වඩාගතුමුන් ග්‍රේශ්වංහාගේ මීහුන් රතුන් ෆෑබාෆා එබේකඳුන් තින්දෝ තිබ්බවා මක්කා දිනවායි එතිබ්බවා තිබ්බෙමුගා දතුරු මතීගා ගින්ගුළුන් ආදවගෙන් බා හතියාරු මෙනුවී නුගෙන් ගුළුබුන් එ හතියාර කී කණ්ඩියයි දුන් දැඩියයි දුඥවි. හතරේ ග්‍රේශ්වංහාගේ අරබීනුන් එහෙන් අරබීන්කුර එක ඉක්මානායි එබ්බෑවෙ එක ඉක්මානුගේ වෙරිකම්ගේ අහුදුගා තිබෙන් හිතන් එරි බයක් එක ඉක්මානුගේ අහුදුගා තිබමායි ග්‍රේශ්වංහාගේ මීහුන්ගේ වෙරිකම්ගේ අහුදුගා තිබෙන් හිතන් එරි බයක් එමීහුන්ගේ අහුදුගා තිබුන් මියේ. දෙම්වැය වරක්ගෙන ජුවාබ්ත දෙපරාතුන් වේම ෆහුගා ඉතුරු රසූල්ලා ඉක්මානු ෂර්ත ගබූල් කුර බෑෆිය අසාව ඒකජන් දන්නේ එබේකජන් මිකම වරන් හිතමයායි හිප්පුලා නෝන් ඇස්වාවේ එබේකජන් එබේකජක අනි බේකජක විදාලවේ උළුබසේ සුභාන දෝහියේ ඉස්ලාම් දීන් එතිගෙන් අහුරමෙන්ගේ කාරියෙන් අය මීහකුවේ සම අඹරා එක අපරුන් ඉතිරේ රද්දු කරම් බීතාය මියරු ඉතුරු රසුල්ලා ඉෆානන් ඉවඩාගරගෙන් හදිස් කුරබියේ අහුරමෙන්ගේ කාරියෙන් එමීහුන්ගේ කාරියෙන් මීහක දිය නම එමීහකී ස්වාමීන් රහමතුන් දුරුකර බෑෆියල් කිවේ. එමීහුන්ගේ කාරියෙන් අහුරමෙන්ගේ කාරියෙන් එමීහක අහුරමෙන් රද්දු කුලයක සමයි කියලා එමීහු ගෙල්ලින් නුකර බානිත කොමස් මගෙන් ස්වාමීන් එමීහක දක්වා පාවුට අලි මිකන්තක වරෙස් අසහාබේ කෙනෙක් කන්ත බොඩුවී උම්රා උමන් එහ්‍රාම් බඳිගේ මිසාවන් ආස්වා තවාප නොවේවි එම්රි වඩාගන්නවා බී කමේ මිකම්ගේ අසර එකුම් බොඩුවී කමින් සලාමයි සලවැල්ජි බි රසූල්ලා ඉක්මාන් ගිෆුල් ගා තවාප කුරපි යති හුවෆෙන් ෆුලුන් දික් වඩාගේ ඛබර ඔති මිබේ කෙනුන් එමෙදු ගා හිඟා ෆිත්‍රි ෆයිව මිකම් බොඩුවානේ තායේ ඉතුරු කේ ඉක්මානායි අදි එහෙම් බිස් නබී බේ කෙනුන්ගේ හුවෆෙන් ෆුලකී වහියේ මිකන්ත බොඩුවී වරි උමර් ගුෆාන් වඩාගින් අබූබකර් ගුෆාන බිදාලු වියේ ඒ සිද්දීකායේ රසූල්ලාහි ගෆාන් දික් වඩාගින් හුවෆෙන් ෆුලුගේ තවීලකී කොබෑතෝය අබූබකර් ගුෆාන විදාලු වියේ රසූල්ලාහි ගෆාන් ඒ හුවෆෙන් ෆුලුගේ වාක්ෆුලු දෙක්කෙම්ගා ඉෆහරුස් මියහරුවේ හදීස් කුරෙබි අඩුෆුලු එසීම්තෝය අල්ගුන් නොහමේ උමර් ගුෆාන් මේ වාෆ්ලෙ ලබාෆා විදාලු වියේ කලි ගුෆාන මාරිස් කියන් රසූල් ලබාන තේ කලි ගුෆානි ෆිකෝ බොඩුගින් බාබේ කලි කීමෝය ජෙන් දෙෆරාතුගේ එයින් තිවිගින් මිසුල් හනාමා ලියාම් විජේ ලියුබන් ඉහින් දොලාගතී සෙයිදුනා අලි ගුෆානේ කියාදිපන් ඉන්නවි ඉතු රසූල්ලාහි ෆානේ ඉතුරු කේ ඉක්වාන හදීස් කුරෙබිය ලියාතේ බිස්මිල්ලාහි රහ්මානි රහීම් මෙහෙන්ම හදීස් කුරෙබමු සුහෛල් ඉඳපද නොයෆියේ නෝන් නෝ තියෙන්නකුනේ නෝනේ බිස්මික අල්ලාහුම මෙහෙන් දියුබාර තිය විදාලවා බිස්මිල්ලාහි රහ්මානි රහීම් කි ගුරේ සොන්හාගේ මීහුන් දන්නේ කිය නෝනේ ඉතුරු කේ ඉක්වාන ආ එබුනාගත ලියුබාර හදීස් කුරබාවිය දැන් හදීස් කුරෙබිය ලියාතේ هذا ما صالح عليه محمد رسول الله مين علي غفان جيو بيتنا سهيل دنافي نون نون تياغوتا تياغا جيفا اوغين نواني اهني علي غفاني رسول الله كان ارمن دننما علي غفاناي ديكلو سلحاوي احد نامالي اولين جهنيستوي اهنا كنوني الغنمن دنني تيي محمد بن عبد الله كما اهن ديو باتي حديث كريبي رسول الله فهلافا ابن عبد الله يلياتي مي بسفول تيم فهر بلالو අර ඉෆාන් හම එක්කම නොකුරපා හනු ඉන්නවා ඇතියේ. දැන් ඉතුරු එක ඉෆාන් ඒ ෆැන් අත්ල බෑගින් එතම් ෆුස්වාෆා දිබ්බාෆා හදිස් කුරෙබියේ අද තිමන් කල ඉෆාන් එමිහම් බුණාහා ගොතෙම කබූල් කුරපනි ගදකන් දිබොඩෑගින් ඉන්නවය. කල ඉෆාන් තියපද එච්චේ ෆොහෙපා දෙකොල් වෙනින් බුණා ගොතක ලියුමන් ගේදුවහුන් ඉන්නවානි බජිවස් වෙගින්න. මි පස්වලුග මොජ්ජායන් ඇස් අලි ඉෆාන් ඛලීෆා කම්ගා දිමාවි හම හදිස් කුරෙවි ෆදෙන්. දෙන් අලි ඉෆාන් මොහමද් ඉබ්නු අබ්දුල්ලාහ් ලියුබාෆිය මේ සුල්හනාමාගේ දෙනුස්කායින් අනෙන් නුස්කා ලියුවි මොහම්මද් ඉබ්නු මස්ලමත් ගෆානේ. මේ සුල්හනාමා ලිය මිකන්තන් නිමිගෙන් මෙබෑමියුන් අදි නුදනී සුහෛල්ගු දරි ජුන්ද හිදි හිදාගෙන දමමුන් ඉස්ලාමුන් ගෙලස් කරු ඉතිරියන් ඇස්වදි ජේ. මේ නායකී ඉස්ලාම් වෙගෙන් හිජ්‍රයත් දාංගල ඇතිව මක්කාගේ මීහුන් හිදි හිදා ජහා හියරකොගෙන් බලහට්ටා මිහිකෙවෙ. මිදෝ තම්රොල් ඉබිගෙන් හිදි හිදා කඳාදාපා ලක්කා තිරිකන් හෝදමන් ඉස්ලාමුන් ඉතිරියන් ඇස්වනී. මිහාජුගා මක්කාගා තිබී හිතම් මිහිකෙවෙ. මීනා අවමන් හදිස් කුරෙබියේ මෑරස් කලයාගේ කිවියක් කික්කුරාටෙවෙ මිබෑ මිහුනා එක්කුවා දාටෙවෙ එකදාගේ කලේ ගෙසායි අද එහෙම් ස් තියහාජුගති මිහුණ තනොස්කන් දෙබානසෙවෙ අහුරුමෙන් මිබෑ මිහුනායි සුල්හවෙ අහුදුනාමා ලියේ එමිහුම් බුණිග ඉක්ත ගබෝධකෝ නිමිජයේ අහුරුමෙන් එමිහුණ ගදර නුකුරාසීමවෙ. මි මාහදාගවා මගුන් කුසාත්වන්හා මිහුන් ඉතුර රසූල්ලෝ ඉෆානුගේ අහුදුගේ දර බලිජ්ජවවෙ බකුරුවන්හා මිහුම් බනී ගුරාසුවන්හාගේ මිහුන්ගේ අහුදුග දරරෙවෙ. මිකංගන් නිමි අවදිවමුන් අසා බේකලුන් මිතිබෙයි තාගා තිබ්බවා හදුයු කතිලබා ඉහරාම් කඩුබන් අමුර කුරබෑවිය දෙංහම එබ්බේකලෙක් වෙස් මිකමි කුරබා කර නෝලු බසව. ඉසුර රසූද ඉෆාන් සිත්තුනා උම්ම සැලමතුගේ ෆේල්ගිය බෙද වඩාගෙන් හදිස් කුරෙවිය ඉස්ලාමන් හජාක් වෙදාන් කෑර වනියවේ. එමිහුනන් අහරෙන් අමර කුලයිමා එමිහුන් එකම කුරා කර නෝලතෙවේ. එකමනා දෙන්නේවියේ ඒ මෑරස් කිලයාගේ රසූද අයවේ එමිහුනත් එකමා මිදුගා උදුර එබහුට්ටේ. කලිෆාන් කලිෆාන්ගේ හරිකොල්ගේ මැච්චත්තිය උෆුල්ලේ කන්තකී කොම්මෙ කොම්මෙ මිහකන් උෆුලේනේ කන්ත තෝය. මිදෙන්නේ කමකී කලිෆානායි ඉස්ලාමුන් ගදවේගෙන් තිබ්බවාමේ තියවේ වඩාගේ සුල්හාගා එමිහුන් දෙන්නේ හා ගොතින් හද්දවා දෙර උෆුල්ලේවමේ. එකමුගේ මොල්කමායි හෙක්මති මෑරස් කිලාංගියයි එකලාංගේ රසූලා දෙන ඔඩිගෙන් වියකස් එහෙම මිහුන් එතිබී එකමුන් ෆතහේ නොජිබේකමන් හීවේ නොහන හිතාම ජිබිගෙන්නවේ. එකමක් ඒ මෑ කිලාංගේ රසූලා ඇයවේ කලිෆාන් එමිහුන්ගේ තෙරියන් නොකම ඩෑගින් එමිහුන කලිෆාන් තිය අමර කුරේවි කන්තක් කුරබා දක්කවනිකෝ එමිහුන් එකන්තක් කො කලිෆානයි තබා වානතේ. දෙන් ඉතුරු කලිෆාන් නොකම ඩෑගින් හදියු කතිලබා ස්ටෙල්ෆුල් තුරු කුරබා මීහා ගෙන්නවා එකම ෆට්ටවා ඉරක් එම්මෙන් ෆුම ෆුම්මාගෙන් තෙදුවේ එකන්තක් කුරාන් පරයිපුවේ. යකූලුල් මුතර්ජිම් සලාමයි සුලු ඇල්ලිබි ඉතුරු කලිෆානි උම්මතුගේ එම්මෙන්ගේ එම්මෙ බොඩ් බපා කලුන් කම්ගා ලැබවාපා එක ඉෆාන රවුෆු රහීමුන්නේ නන්දෙබා ආලම් තක රහමතිකම් ග අෆනු බාපා එක ඉෆානුගේ අඹි අඹි කමදුනි උම්මතුගේ මෑකමදුන් කම්ගා ලැබවාපා වනී එබ එකමදුන් බෙසම එෆද දර්ජියන් හග්වෙල් කුර බාපා කන් මිතනු මෙ ස්ත්‍රීතිකුන් ගබ ෆිනේවි. මේ උම්මු සල්මතුගේ ඉෆානි ඉතුරු එක ඉෆානුගේ එන් අඹි කමදිකේ මිහින් කි කන්තකා දිමාය වඩාගති මිකවනාය අයවේ. මිකවනා මිකමුගේ තෙරේගා උම්මතුගේ මැච්චන් හෝද්දෙවි රක්කාතිරි කමා මස්ලහතුගේ මොළුකමා නසියහිතිරි කමා උම්මතුගේ මැච්චන් හුරි ඕගාවිරි කමා කුළු නොවරි කමා මෙදු ගාහුරි තාරීෆ් අදා කුරාණී කොන් දුලකුන් කොන් ගජමකුන් හෙයෙවි. මාතුර කීර්ති කුරවානු ගාහුරි තාරීෆ් තකුන් එබ එකඹදුන්න ෆුදේ ෆැ මි උම්මතුගේ අංහෙන් තකුන් වෙස් එබ එකඹදුන්න ඉක්තිදාවේ රීතුකොන් උලයෙන් ජීපාවෙන් ඉරු මිහාර් මිසමානුගේ අංහෙනුන්නන් උලෙවෙනී කොංගොසක බාවේ. වදා හවද වදා කුවත ඉල්ලා බිල්ලා අලිෆා දෙන්ෆේ හදු කතිලබා ඉහරාම් කනුබා හෙද්දියම ෆහුගා සලාමයි සලු ඇල්ලිබි ඉතුරු රසූල්ලෝ ඉෆාන් අසාබේ කලුනාගේ මදීනය දතුරු කුරබෑවිය. මේ දතුරු කුරබනිකොක් මෑරස් කලනාගේ එක ඉෆානුගේ මච්ච ෆතහ සූරේ බාවා දෙබෑවිය. දන්නේ හුදයිබියාගා මිහින් හිහි කන්තකා මෙදුගා ඒ මෙහා කන්තක ෆුරිහමය රුහිගෙන් හුන්නේ ඉබේකලෙකු සයිදුනා අබූබකුරු ගෆානු නෝනී නොයේ. මිගොතුම් වෙස් එකල ඉෆානුගේ මකාම්ගේ මතුවිරිකන් ඉගේ මිසුල්හයාගේ මච්ච මෑරස් කලනාගේ තර්තීබ් කුරබාවා මස්ලහත්තකායි ඒගේ හෙක්මතුගේ මැච්චන් ඉතුරු නබී කලිෆානුගේ හිප්පල කශ්ෆු කුරබාපා ගොතයි දාදි ගාය ගොතකන් අබූබකුරු ගුෆානුගේ හිප්පල කශ්ෆු කුරබාපා වා කහලේ. අමර ගුෆානුන් අබූබකුරු ගුෆානායි කුරෙපි ගිනවගෙන් වා තුණු ජවාබ් තකයි අබූබකුරු ගුෆානු අමර ගුෆානා ජවාබ් දෙබුම්ගා ඉෆිදුවා දෙබ්බා ගොත්තක් දියුකම මිපොතුවා නොදියුණු කමකු එවාක තකුම් මිබුනි ගොත් රීත්කො ෆෙනේ ෆෑ මිකන්තන් මිගොතන් හිඟා නිමිදිය මා ෆහුන් එමිහා අසාබ එකලුන්නම එකන් කම්ගාහුරි ෆෑදායා මොළුකන් එයි විෆහුන් අබූබකුරු ගුෆානු එදෝගේ වාකුලු මිෆදෑන් දක්කවතේ. හුදයිබියාගා එදිමුන් ෆතහය බර වකින් බොරු ෆතහයි අහරමෙන් නකටේ නොජිබේ И конку мая раскалянга, раскамфлай, и с вами, грасудая, и медва, кантан хуригайтонга, майча миста, кунга, буддитан, и духога, но фори тае. И мемме тиби, и кама варавес норухие, и михун, и норухуниве, сама хеоконне, михини, и михунга, и дмаки, и мая раскалянга, динан, изата, насуле, дибунуме. Алтакунни, авасиде, байка, мая раскалянга, и эфадия, кун, варигамба, кали, нуне, и калянга, и хай, и фас, дене, варигамбе, канта, вакавайта, и майча, канда, алуба, тартив, куропа, пава, каму, и каме фурихама веген аун эмме молготан хамеген атфиджама дадин авасуе вадиен нуканнаване. Худайбияга сурхайга дуга и ахуду намага бисмияй Мухаммаду Расулу Аллахи льюман нурухи гада эли ади энаге дари джундаб филяген исламуге тириан айма талая флаге сухайда бун амру хаджатул видауга иту Расулу Аллахи кфану катли биха такичен икали кфану гарихан искулаумге масакатуга хебо нара уленикон ахрен дуфиме. И хаджугаме, и сур Расулу Аллахи кфану, и хурам кандуба, и стерикол туркуре биру, и стерикол тан хова ракако молну михунге тирега, сухайд бун амру, и стерикол тан хова энаге льоюга джаса, фагуди рай, тантана джа улин кофе сахурин дуфиме, эрвес худай бияги двохуга эна улну кофе сахурин нагалан хандан хурте, ахурин хитан эрия, тетума ки никахали камеке. И канхава мэккаджанге деби иракун, деби мимбарка нуни, нужбене, эра эпес тетумагу декки камачан ахурин, мэрис каляхи кипиан хамду кулейме, алифуха. Саламай салю аллиби, итту Расулла икфану. Худайбияга хуннава маккаге мушрикунге фалатун ай сухайд буну амру гена эфада харукат шарттаке габул фур курабба. Сулханама льюумга авс эна денневиха магака льюнуман амру курабба хеддиумге хикматки кубахе эхемуну нама. Ибахуге джавабаки наваби имам икали икфану курият тиббей даннабе калинге кимаян дива курабба мисуаалге майча деби джавабе. Фэй икали икфану видалуве икан тауке хакматай маслахатаки икам гамача тартибагин икам гафахатун фени фаалуи болит фаядатаке. Икан кан ассаба бекалюн кури гина бекалюннан икам гавагутуга ванхана вегин бьес итур наби каликфана мэрис калянг ангавафа ваниеве. Ихин камунга каликфану икута канта курабба анимеве. Мипуни фаядатакай маслахатаку ветерейн байк канками. Мисулхайаги куриякун исламнай мушрикуннай эку улеви. Ихтилату эмихуннакан итур наби каликфануге кантаттан хори неггутакай, ислам динага хори майкамакай, рангалакан эгейна эгуте нете. Мисулхайя вуманфахуга эви идвасколун исламу маккая гус мушрикун мадинаян айс эмихиге гайтимаге михикай, хитухори иракун баддаливай, эмихуннан наби каликфануге кантаттан хори гутай, ислам динага майкам фила. Итур каликфануге маузизайтакай наби камуге аламайтан эмихуннан висни. Каликфануге сиаратке ривит камай улуба мауге фурихамакам фени. Эвренге хиттан эге амида табиатуге готун иман камад леби. Тимаминан улеве готуге декол нужихекан эги. Макка фатрахугумге курига итан этап байку амилиян ислам дин ихтияр когин атве джею. И айи конфада мисмихунен хейеве Халидбуну вадиду Амрубуну л'Ас мифада китамме байкеве. Дин ислам дина нуади тиби михун тиби динуге кариян аудейфаев. Макка хиппе унивес сама даади фасиха макуневе, э макухол унивес мисулхайаги тиреневе. Макка хиппе уну мун кульвиякан эхен тиби михун. Ла илаха илла Аллаху Мухаммаду Расулу Аллахия ки иру, э михун тиби куфру камай ширкуге хуриха дабре фила сафуе, аливе илмун фури, мули мидейхан айкура баттитаке гимисалигаеве. Ади арабинге эммен тиби макка га тиби экурай сунхайаги михун хадагуте бале-балееве, михин каму макка хама хиппе уну мун. Эммеха арабин ислам дин фетрумак, эдин болерваяген тедвиджеуэ, дин кантан хигигой, иза джаа насруллахи мисуратуга ривитко баямифа эхуриеве, ила ахири макада, рахимаху Аллаху. Саламай салю аллиби Расулуллахи кфану, ассау бекалюнаге мадинае бадаген хамджихи бадаген тана, агабат буну аби муайтуге дарикамбадун умму кулсум маккай мадинае хиджре бадаген фе, микаванайки саидна Усману кфануге, эббанду ваки бафа бекамбадеке, варагатуму маккаге михун экамана бала фануа эфуэ. Фэ муахадага эггэн матин экамана маккае диуман амуркуре бумун экамана даннуа фие алуганду экафарунге тире тия фану бани эмихун алуганду мимаян ислам диунун бэркула ваматтака эмихуна бэвнуха камеккок девнуха азаб дди уленатев. Алуганду ки дуаиф ангена киме алуганду митанан айи хама экани диинаттакае эхин эвис эдмеггэй нуне. Дэн экамана датуран улу баникок мумтайна суратуге фахуколу бааваза байфиеве. И аятаки «Я айюха ладзина аману, ида джаакумул му'минат мухаджиратим фамтахинухунна, Аллаху авламу би иманихинна, фаин алимтумухунна му'минатим фала тарджиухунна илал куффари, لاهن حل لهم ولا هم يحلون لهن وآتوهم ما أنفقوا ولا جناح عليكم أن تنكحوهن إذا آتيتموهن أجورهن ولا تمسكوا بعصم الكوافر واسألوا ما أنفقتم وليسألوا ما أنفقوا ذلكم حكم الله يحكم بينكم والله عليم حكيم ميايب بابا ديوما فهوغا أنهنك هجرين أتوجيا إكم جيك أي هم إكاني دينوك إدمغا كم رأي إهن إبس إدمغا نونكمغا هوا كران جهيب مي هوا كوفي نما إميهك أمرا كافرونك تريك رد نكر بيب إكم جيك إي كافر فريك هر ميهكم غاوانما إفر ميها إميها كفاوا آخر دكاي كاو نيران إي أنهنك وفراتم أتلا دبنيه Adi Islamik ya esmatu ya daruga kafir anghena ku inna moes. E anghena ku e Islam fir mihaya i wakikuraba ikamjeg ahud beringi gata fonwa lebum ke hukum moes mihaya tu gawe me. Adi kafirun ke mihung hayyar kuk kastal alayagin gengule Abu Basir atabat pun usayadu sagafi radiyallahu anhum kaligfanu ita zamana ku. E azabuga ulubu afa akum moes gutakum filayagi madinayin hijriya badayagin fiyewe. Kaligfanu ki sagif anghaage varam maa mihikewe. Then Grace on Hag, me Hunai, Sagi Fanghag, me whom, Ekalifan, Bala, Madina, and a three Jove, then Salamas, Raji, Rasul, Ekfan, Abu Basir, Genoa, Ebamuna, Equa, Rujua, among Amurku, Ebima, the Noafie, E. Madiskilang, Rasul, Argon, Emihuna, Equatia, Fonubani, and Ekas, Argon, the Dinum, Fitno, Ekulomataka, Emim, Kurani, Hakamiko, Turataka, Azab, the Kanto, Had Hadwa, Argon, Ekang of Lafime. رسول الله فان حديث کرے بھی کہ یہ گم مکلان کمس مگین ادیس تکوا افانتے اور میں نہ می ہونا لیے قرار رفا معاہدہ کا ام مگوں اور میں نہ کنت کرے وہ سی مہن معاہدہ ہے وہ مفہ غدر کلام کی اور میں دین گا ایک میں نونے دین تو رسول الله فان کے امر فلق کے فان وہ دان ہے دی ہونا ایکوان کو اڑا گن پھے دتول کر بابا اڑا گن ذل حلیفہ کی منزل وکارین دی می ہونا ہنگرام ہٹوا ایک کو دتول کر با ایرن ان می ہا دو رکا وجے Dia Madinah beragin itu Rasulullah Ikhwan kefahaman produrumung. Anikah tiayi kongatukungnya esih Madinah biye. Emah Rasulang Rasulai. Kalau Ikhwan edemihuna ikhwa algunu fonu bumung. Kalau Ikhwan ke zimma flu bari biye. Algunu edemihuna hituhuri koting hadafa. Wakibe katumung algunu selamet bisbiye. Hadis kure biye tiayi terike. Ikhmo kalijegi kang ahurmenge beri kami ganhurwe hutte. Kalijegi beri yaki kalijegi. Dengan kejadian Madinah ini, nukunnya Makkah ini syam kerja datuk kura mukawa kariaga, wazam beri wajib, baduin kura itu banyak minat Apple ke macam Islam we, mibahamin ke beri kami hingga perayaan fuwe. Sohailbon amru ke dari kadung jundabe, kian kejadian ini adios Makkah ga Islam begin dati divati bi itu banyak itu nang hijrah hingga jauh we, mibahamin ke untuk guru tan Makkah ke mium ke macam nuhono bodoh begin. Mulai sungai ke mium itu Rasulullah Ikhwan garisnya mikamamit ga awak kedekumak wafde fonwagin ikhwan hadis kure biye Islam begin anna mium tiwan kaya Ikhwan nubati bang muahadaga itu syarat obai tiwan kaya Ikhwan kan miumnya kan gote nuhedjuene tiap mium mium ke kan tak kumes gote kum hamja sahre mium dar nuafuwe algun men nakat tiap kami nuwune nuis bebene itu syarat wajang algun men kabulje. Esartu wajah ini mes argun mes berumi emi humes kajikfan beri kamu kehia dasar badawa kiaman ceri kure bume dembes egotang atweje bayak kajikfan bayatib buaniye mige matin deparatum bahag dekewi kande eligin esartu wajah bayfiu deng Abu Basir enag arjuga Islam naik Madinah badaga tuma Rasulullah kajikfan fonu bi fakol jibodagin iru ena onebi awhar umum ke ajas kumpul jei nevaful holian elife awhar abi mi fakol bidalu nime uma ekwe Ikhwan fasdan dabba haddu afa mitati bi islam ge faratun qamukage madina badagati suhail bin amru ge darikalun jundab ge fane radiyallahu anhum mukatabatul muluk duniya ge rasas kaluna fekol fonum salama sulayji rasulullah ikhwan hudaybiya madina badagati hijrain hawana ahru ge fakol ge fai hudaybiya ge sulha bevi quraishon hage bihunai islam ge datur fatur kon uluma magu amambe Isabaka kantang hame jihumun salama sallallahu bi rasulullah ikfanun idwa surga hijaz karaig wa rasagin tibbe ha rasas kaluna dina goaje masai ikal ikfan ke rasul kan ibe ma qastu kurba e rasas kaluna fekol ta liwa fanu bi rasas kalunge vetga hinga liun taki sikka jehigin ba etikum ga ba tiwe e fekol ga sikka fulu jesse ma sikka fulu hadda afi mi sikka fulu hedevi ikal ikfan ke ingil fulu ga elubbe ne hen rihine e sikka fulu ga jehigin mani محمد رسول الله مفدين دينو
1: ಕೆನಸ್ತನಿ ಕೀರಿತ ರಸೂಲಾಗ ಸಿಯರತ್
0: ಇಜಮಾನುಗ ಹುನ್ನೆವಿ ರೋಮಿಂಗ್ ಅಂಬ್ರಾತೂರ್ ಗೈಸರ್ ಹಿರಕ್ಲ ಫೋನು ವಿಫೆಕ್ಕೊಳ್ ಹಿರಕ್ಲ ಕಿ ಇಜಮಾನುಗ ರೋಮಿಂಗ್ ಮಚ್ಚೆ ಹುನ್ನೆ ಇಬಡು ರಸ್ಕಿಫಾನೆವಿ ಇರಸ್ಕಿಫಾನ್ ಇರಸ್ಕಂ ಗೆ ತಗುತು ಹುನ್ನನಿ ಇಸ್ತಂಬೂಲ್ ಗೆ ಮಿಜ್ವಸರ್ಗ ಇರಸ್ಕಿಫಾನಾ ಫಾರಿಸಿನ ಇವರ ಬಡು ಹಂಗುರಾಮ ವೇವಿ ಫಾರಿಸಿಂಗ ಮಚ್ಚ ಗದ ಶಾಮ್ ಕರೆಯಾಯಿ ಮಿಸ್ರು ಹಿಪ್ಪಾಗಿಂಗ್ ಇರಸ್ಕಿಫಾನ್ ವಡಾಗಿ ಹುನ್ನೆ ವಿ ಶಾಮ್ ಕರಾಗೇವಿ ಉಮರ್ ಗುಫಾನ್ ಗ ಖಲೀಫಾ ಕಮ್ಗ ಇಸ್ಲಾಮ್ ಶಾಮ್ ಕರ ಹಿಫಾಫ್ಮ ದಾನ್ ದೆಂಬೆಸ್ ಇರಸ್ಕಿಫಾನ್ ಶಾಮ್ ಕರಾಗ ಹುನ್ನೆ ವಿಯೇವಿ ಇಸ್ಲಾಮ್ ಗ ಅತುಮ್ ಬಜ್ವೆಗಿಂಗ್ ಅನಿಕ ಇಸ್ತಂಬೂಲ್ ಬಡಾಗಿ ಫಿಯೇವೆ ಮಿರಸ್ಕಿಫಾನ್ ಗರಿಹ ಫೈಕ್ಕೊಳಾಗಿಂಗ್ ಫನು ವಿ ದಿಹಯತುಲ್ ಕುಲಬಿ ಗಿಫಾನೆವೆ ಇಗಲ್ ಇಫಾನ್ ಅಮರ್ ಕುರಬ್ಬಾಫಾವನಿ ಎಫೆಕ್ಕೊಳಾಗಿಂಗ್ ಬುಸ್ರಾಗೆ ಗವರ್ನರ್ ಗರಿಹ ಬಡಾಗಿಂಗ್ ಎಫೆಕ್ಕೊಳು ದೇವು ಮಸವೆ ದೆಂಗ್ ಇಕಲ್ ಇಫಾನ್ ಮಿಫೆಕ್ಕೊಳಾಗಿಂಗ್ ಎ ಗವರ್ನರ್ ಗರಿಹ ಬಡಾಗತ್ಮುಂಗ್ ಏನಾ ಇಕಲ್ ಇಫಾನ್ ಬರ ಮ್ಯಾಕು ಹಿತ್ಯಮಾಯಕು ಅಂಬರಾತೂರ್ ದಿಮಿಶ್ ಗುಗಾ ಹುಣ್ಣವನಿಕುಂಗ್ ಎಮನ್ ಇಫಾನ್ ಗರಿಹಂಗ್ ಇಕಲ್ ಇಫಾನಾಯ್ ಎಫೆಕ್ಕೊಳಾಯಿ ಎಕ್ಕುಗಾ ಫೋನು ಬ್ಯಾಫಿಯೆ ದೆಂಗ್ ಇರಸ್ಕಿಫಾನ್ ಮಿಫೆಕ್ಕೊಳು ಬಲ್ಲವ ತರ್ಜಮಾನಕ್ಕೆ ಗೆನ್ನವಾ ಕಿ ಉಬೀರ್ ಮೀಗಾ ಉತಿ ಬಿಸ್ಮಿಲ್ಲಾಹಿ ರಹಮಾನಿ ರಹೀಮ್ ಮಿಮ್ ಮೊಹಮ್ಮದ್ ಇಬ್ನಿ ಅಬ್ದುಲ್ಲಾಹಿ ಇಲಾ ಹಿರಕ್ಲ ಅಜೀಮ್ ಇರ್ರೂಮಿ ಸಲಾಮುನ್ ಅಲಾ ಮನಿತ್ತಬ ಅಲ್ ಹುದಾ ಅಮ್ಮಾ ಬಾದ್ ಫಇನ್ನಿ ಅದ್ಉಕ ಬಿದಿಯಾಯತಿಲ್ ಇಸ್ಲಾಮಿ ಅಸ್ಲಿಮ್ ತಸ್ಲಮ್ ಯೂತಿಕ ಅಲ್ಲಾಹು ಅಜ್ರಕ ಮರ್ರತೈನಿ ಫಇನ್ ತವಲ್ಲೈತ ಫಇನ್ನಮಾ ಅಲೈಕ ಇಸ್ಮುಲ್ ಅರೀಸಿಯೀನ್ ಕುಲ್ ಯಾ ಅಹ್ಲಲ್ ಕಿತಾಬ್ ತಆಲೌ ಇಲಾ ಕಲಿಮತಿನ್ ಸವಾಇನ್ ಬೈನನಾ ವಬೈನಕುಮ್ ಅಲ್ಲಾ ನಅ್ಬುದ ಇಲ್ಲಲ್ಲಾಹ್ ವಲಾ ನುಶ್ರಿಕ ಬಿಹಿ ಶೈಅ ولا يتخذ بعضنا بعض اربابا من دون الله فان تولوا فقولوا اشهدوا باننا مسلمون مفكر لا يكلم باب سلطه وترجمه بسم الله عبد الله غفان غفي محمد غفان وكيبان رومين ما بيجن واهلك ودان انغا انغم تدمغ تبعوا جميعك ما السلام حتى ميفو دناي اهر من غفان ميغاني اسلام دين وغوم من غفان اسلام وداغ نواس ಏರು ಮಲಿಕ್ಫಾನು ಮ್ಯಾರಸ್ ಕಲ್ಯಾಂಗ್ ಅಜಾಬುನ್ ಸಲಾಮ್ ಇಬ್ಬಾನೇವ್ ಅದು ಮಲಿಕ್ಫಾನು ಮ್ಯಾರಸ್ ಕಲ್ಯಾಂಗ್ ದಿಫಾರ ಧರ್ಮ ದಿಬ್ಬಾನಿಸೇವೆ ಮಲಿಕ್ಫಾನು ಇಕಮ ಫುರ್ಗಸ್ ದಿಬ್ಬಾಫಿ ನಮ ದಿರ ರಯ್ಯಿತುಂಗೆ ಫಾವತವ್ಯ ಸುಣ್ಣ ಹುರಿ ಮಲಿಕ್ಫಾನ್ಗೆ ಮಚ್ಚರೇವೆ ಅವರೇ ಮಲಿಕ್ಫಾನ ಗೋಮಂ ಮ್ಯಾರಸ್ ಕಲ್ಯಾಂಗ್ ಅಂಗವಾ ಫದಿಯಕಿ ಏ ಫತುಗೆ ಅಹುಲಿ ಬರಿನ್ನೇವೆ ಅವ್ರ ಮೆನಾಯಿತ್ಯ ಬ್ಯಾಮಿ ಹುನಾಯಿ ಹಮ ಹಮ ಇಗಿಂಬ ಅದುಲು ಬರಿ ಬಹಿಗೆ ಮಚ್ಚಂ ಇಬ್ಬಸ್ವಮ ಅನ್ನಾರೇವೆ ಇಬ್ಬ ಹಕಿ ಮ್ಯಾರಸ್ ಕಲ್ಯಾಂಗ್ ಇಕ್ಕಿಬಿ ಅಮ್ಮೆನು ಈ ಅಳುಕ ನುಕುಳೋಮಾಯಿ ಇಕಜಾಂಗ್ ರಸ್ಕುಂಫ್ಲಾಯಿ ಇಬ್ಬ ಸಿಚ್ಚಕಾಯಿ ಶರೀಕು ನುಕುಳೋಮಾಯಿ ಅಹುರಮಿಂಗ್ ಎಮ್ಮಿಹಾ ಇನ್ಸಾನುಕುರ್ ಎಬ್ಬೇಕು ಅನೆಬ್ಬೇಕಿ ಕಜಾಗಿ ತಕಿ ಕಂಗ ನುಹಿಫುಮಾಯಿ ಇಕಜಾಗಿ ತಕಿ ಮ್ಯಾರಸ್ ಕಲ್ಯಾಂಗ್ ರಸ್ಕಂಬ್ಳು ಫಿಯವ ಅಳುಕಂ ಬೆವೆ ಬಯಕು ಕಂಗ ನುಹಿದ ಮಾಯಿ ಮಿಯವೆ ಫೈ ಎ ಫತುಗೆ ಅಹುಲ್ ಬೆರಿ ಮಿಬಸ್ತಕ ಫುರ್ಗಸ್ ದಿನಸ್ ಅಹುರಮೆನ್ನಿ ದೇವನ ಫರಾತೆ ನೆತಿ ಮ್ಯಾ ಕಜಾಂಗ್ ಏಕವಂತಕ ಮಂಗ್ ಹೆಕಿವೆ ಇಕಜಾಂಗ್ ಹಿಕಿಬೆ ಬೋಲ್ ಎಂಬ ಇಸ್ಲಾಮ್ ಕಂಗ ಹೆಕಿವೆಗೆನ್ ತಿಬೆ ಬಯಕು ಕಮಂಗ್ ಹೆಕಿವೆಗೆನ್ ತಿಬಮಕ್ ಎಮಿ ಹುನ ಬ್ನಾರೆ ಅಲಿಫ್ ಹಾ ದೆಂಫೈ ಹಿರಕ್ಲು ಮಿಫೆಕ್ಕಳು ಅಸ್ವಾಫಾ ಏನಾಗಿ ದರ್ಬಾರ್ಗೆ ಮಿ ಹುನಾ ದಿಮಾ ಎಂಬ್ರಿ ವಡಾಗಿ ಮಿದಾಳುವಿಯೇ ಮಿಫೆ ಮಿಫನು ಈ ಬೇಕಜಕ್ಕು ಖಬರ್ ಕಿ ಕುವ ಹೈಯವೆ ಮಿ ಬ್ಯಾಮಿ ಕುರ ಬ್ಯಾಮಿ ಹುನ್ ದರ್ನ ಎಫು ಎ ಅರ್ಬಿಂಗ್ ಇತ್ತಿರೇಂಗ್ ಬೇಕಜಕ್ಕು ನಬೀಕಮ ದಾವಾ ಕುರುಬ್ಯಾಗಿ ಮಿ ಹುನಾಯಿ ಎ ಬೇಕಜಕಾಯಿ ದಿಕೊಳು ಇರಿವೆ ಉಳೆ ಖಬರು ಅವುಗಳ ಮೆನ್ನ ಕುಡಕೊಂಗ್ ಇವೆ ಏಹೆಂಗ್ ಗೊತ್ತಕೊಂಗ್ ಎ ಬೇಕಜಕ್ಕು ಖಬರೆ ಅವುಗಳ ಮೆನ್ನಕಂಗ್ ಈಫೆ ನುವೆ ಹಿರಗುರು ಮಿದಾಳುವಿಯೇ ತಿ ಹೆಂಬಿಯಾ ತಿ ಬ್ಯಾಮಿ ಹುಂ ಮಿ ಕರಾಗಿ ತಿರೇಂಗ್ ಹೋದಾ ಎ ಬೇಕಜಕಾಯಿ ಎಮ್ಮೆ ಗಾಯಕಂಗ ಫಿರ್ನು ಬಯಕು ಅವರಿಗೆ ದರ್ಬಾರಂಗ್ ಹಾಜರ್ ಕುರಾರಿವೆ ಎ ಬಯಕು ಹಾಜರ್ ಕುರುವೇಂದೆ ಮಿಹುನೈ ಕಲೀಫಾನು ಅವರಿಗೆ ಮೆಹಮಾನ್ ಸರಾಗ ಇಸ್ತಿರಿ ಕಮ ಇಕ್ಕ ಬಹಟ್ಟಾರಿವೆ ದೇಂಗ್ ಹಿರಗುಲು ಫರಾತು ಮಿಕ್ಕ

0: දීනේ හේලුම් තෙරිකන් ඉතුරු කොද්දනී නුවදිහ මෙගහර්ට්ස් දීනුගේ අඩු
1: මෙහරකටින් මෙන් දමුවලිවේ එකෙච්චහි මේ දීනුකඩු

0: නුවදි මෙගහර්ට්ස් දීනු කැඩු
1: කෞෆ්සූරත් කාහිමනේ වාහකතක එයින් ලිබිදේ අයිබරේ එකේ කාෆ් බාගයාගේ මීහුන්ගේ වාහක කාෆ් බාගයාගේ මීහුන්ගේ වාහක නුවත හොහොලෑගේ අහුළුවෙරින්ගේ වාහකයකී ඉස්ලාම් දීනටක අල්ලාහුගේ හදරතුන් රක්කාතිරිකමන් එදේ සුවානම් තකිග්ගේ වාහක මේ සුවානුන්නා කුරිමතිවා ෆිතුනතන් උෆෙදිගෙන් අන්නනී ඉස්ලාම් දීන තබාවුමා හමෑන් අනියාවෙරි රස්කලෙක්ගේ කිබෑන් කුරිමතිවි අනියාවෙරිකමා නොරක්කාතකුන් මේ අනියාවෙරිකමුන් සලාමෙව්වේ අල්ලාහන් අරුකන් කුරුම් මතීගා දෙමි තිබුමන් එබෑමීහුම් වනී ෆරුබදේක්ගේ හොහොලය ඒ අයකු කීරිති අල්ලාහ වනී එසුවානුන්න රක්කාතිරිකන් දෙව්වා තින් සතේක එතන් අහරෙබ් වන්දෙන් එමීහුන්ගේ මච්ච නිදි බාවාලවවාහ මි නිදීගා එසුවානුම් ඇංගත ෆුරොලි හෙතුමෆහු නිදින් හේලවුමුන් එසුවානුන්නන් හිවනී එමීහුන්නන් නිදුනී එම්මෙ දුවහේ නොවත දුවහකුන් බයිග්ගාකම එහෙන සෙසුවානුන්නන් හේලවුනොයිරු එතක් අරුණෙ ෆායිතු වෙෆාවුමායෙකු අනියාවෙරි රස්කන් තබ් ෆනාවකින් ගොස් එ රශුම් එබෑමිහුන් එදුනු ފަද රක්කාතෙරිකමකා එබෑමිහුන් බේනුම් විފަද ඉස්ලාමී දම්මරු මොළි රශුම් එමිහුන්න අල්ලාහ දැක්කෙවි එසුවානුන් දෙක්කි හිවරා කෙත්තෙරිකමුගේ නතීජායක් ගෙගොතුන් එබෑමිහුන්ගේ සිකුරාවනී අජයාපතකූ තෙරේගා ලබ්වවා තා අබදම්මෙ එ සිකුරා මෙදු නොකෙඩි ආවමුන් හිඟමුන් දානේ ඉන්තිසාම්ත මි දුනියමතීගා අල්ලාහ තාලා හමජස්වාෆා මි සුවානුන්ගේ වාහකතක් ගෙන්නේ මෆව් දීනුගේ ෆිතුනෑ සලාමෙ විවේනේ මගුත වෙස් කීරිති අල්ලාහ වනී මි උම්මත බයන් කොත්තිවාෆා එගොතුන් හම එකනි අල්ලාහුගේ වජහපුළු එදිගෙන් හෙඳුනා හවීරු එකලාංගයා සිකුරුකො දුආකො අලුකංකො මුළුමා එෆද මීහුන්නා එකුගා අල්ලාහුගේ දීනුගේ මතීගා කෙත්තිරිවේ හුරුන් ෆාහක කුරිවේ අදි දුනියේගේ සීනත්තකන් හෙල්ලිගෙන් නුදිවුමා මෑන් අල්ලාහ හඳුම කුරුමුන් එමීහෙක්ගේ හි ගාෆිලුවෙ අමිල්ල එදුමත් තබාවා නුබෑකමුගා හද්දු ෆහන අලාෆවා මීස්තකුන්න කියමන්තෙරි නොවුම කීවස් මුහිමකමෙක්කමුගා අංගවාෆවේ මේගේ ඉතුරුන් මේ උම්මතුගේ සුවානුන්නන් නසේහෙත්තිරි වෙෆාවනී හේලොෆා රංගලු සෝලෙහ් මීහුන් නෝනී එබෑ මීහුන්ගේ එකුවරින්නන් නොහෙදුමශා ගදෆද අසාබ් ලිබිගෙන් දානේ නරකයාගේ මතින් අබදුවෙස් හඳාම් බෙහෙට්ටුම
2: කාල රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් ඉන්න ලිකුල්ලි දීනින් ඛුලුකා ව ඛුලුකුල් ඉස්ලාමි අල් හයා මානේ හමකෂවරුන් කොම්මෙ දීනක ඛුලුකෙ වේ අදි ඉස්ලාම් දීනුගේ ඛුලුකකි ලදුවති කම
3: දුනියවි තිරියුළුම්ගේ උෆාවරි කම සුවර්ගයේගේ මතිවරි නිර්මත වාසිල් වුම
4: සාලිහුන්ගේ පකිචා
3: අලුකම්ගේ රීති ආදතකා අඛලාග්ගේ මතිවරි සිෆත ලිපිගතම
4: සාලිහුන්ගේ පකිචා
3: මා රසූලාගේ සුන්නත්ගේ මච්ච ඉමාමු නවවි රහමහුල්ලාහ් ලිබාෆාවා රියාලු සෝලිහින් මිෆුතුගේ බාබුතකුගේ ශරහයින්
5: හෙඳුනු දජ්ජාන්ගේ වාහකයාද වේකම් හවීර විර සෙබෙබ්බේ කඳුන එකමුගේ බිරුවරිකම් සිකුණියන් එ නෙගිෆවා තසවුරු ෆිලා නුදාක නබිය සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එංගි වඩාගෙන් සුවල් කරන් තිබේ කඳුන් කිහිනෙත්තෝයි
3: අලුකම්ගේ ආදතකා අගීදායා රීති අඛලාග්ගේ මතිවරි අගුහුරි එත ෆිලාවලතකේ
6: ඉස්ලාම් දීනුගා අල්ලාහ් සුබ්හාන ව තාලා වරබ් බොඩ මේ බාර වළවණි අල්ලාහන් එකනේ අලුකන් කුරුමා ශීරුකු නුකුරුමන් අංගවෆ දෙම් මේ අංගවණි එම්මෙහා මේ සකුන් එබ්බෑවන්ත බයිගේ ගොතු ගවම
3: ආදිත දුහ බුද දුහුගේ මින්දුරු දීච් හයරු රිපීට් හෝම අදි බුරාසති දුහුගේ හිඳුනු අග්ගඩි තිරීහු අදි අංගාර අදි හුකුරු දුහුගේ රේගඬු දිහගඩි තිරීහු
7: හිමබිහින් රක්කා තෙරවුම්
8: හිමබිහි වැක්සින් දෙඩෝස් හමකුරුම්
7: සෑබෝන් ලෑගෙන් අත්දොවුම්
8: කෙස්සා කිඹී අලා නම අඟයා නෙෆෙ නිවාකුරුම්
7: හිමබිහිගේ එවෙස් අලාමාතෙන් හුරනම මාස්ක් එළුම්
8: අදි හිමබිහිගේ අලාමාතෙන් හුරනම එකහෙරිවුම්
7: හිමබිහිගේ අලාමාතෙ ෆෙනිජනම ලස්නු කරවා සිහි ෆරවා හෝදවා
8: මෙහරකඩින් මෙන්දමුවලවේ දේච්චෙහි මේ දේනුගේ